0: Weekend Theater.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙව

0: උපදේශනක් දැන් වෙලා උපදේශන 6යි විනාඩි 1යි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO Mangrove හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: අප්පච්චි මට කුරුල්ලෙක් ඕනේ.
1: ඉල් මහේ කුරුල්ලෙක් නම් ඉන්නව පුතේ.
0: අප්පච්චි.
1: ආ ඒ පාර මොකද?
0: මට ජෝඩු දාලා යන්න ඕනේ.
1: ජෝඩු දාලා යන්න ඕන නම් ඒත් ඉන්නවා ඉතින්.
0: කොහෙද ඉතින් ඉන්නේ අප්පච්චි?
1: සියතේ සියතේ සෙනසුරාදු උදේ 10ට සිය තහන්නකෝ.
2: ඔයමට මනාප නම්බ අපි ජෝඩු දාලා යන්න.
3: ගජින්දු ෆොන්සේකා සහ නිසල කාවින්ද සමගින් අද සියත T20

0: අත නැත්නම් පොඩිම ටීවිකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න සිගයකින් අඟල් 40 ටීවිකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
2: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
3: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි. අනුග්‍රහය.
5: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
8: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රෘති. සියත ප්‍රෘති සිරස්තල.
1: පළාත් තුනකට අදත් මිලිමීටර සියයක්ම වූ වැසේ. ඉදිරි වසරේ ආර්ථිකය ගැන ජනපතිගෙන් සහතිකයක්. දිට්ටුව වන්දිවලින් ලක්ෂ දහයක අල්ලසක් ගත් ග්‍රාම නිලධහරි අත්අඩංගුවට. ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටිස් රෝගීන් 66ක්. පාකිස්තාන හමුදා ප්‍රධානි ඉරානයට.
0: දේශීය සියත. Local news on Sieta.
1: නිරිතදිග මෝසම දිවින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල තවදුරටත් වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර්සයට වැඩි තද වැසිද ඇති විය හැකි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් බෙන්ඩිස් පැසුවේ ප්‍රදේශ කිහිපයකට සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
2: මේ වැසි සහිත කාලකුණු තත්ත්වයේ ඉදිරිපැය කිහිපය තුළ තවදුරටත් අපිට අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, ඒ වගේම වයඹ පළාත්වල සහ ඊට අමතරව මහනුවර, නුවරඑළිය සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල සිය අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම ඇතැම් ස්ථානවල මිලිමීටර 150 100 ක්ම වූ තද වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තවදුරටත් පවතිනවා.
1: කැලණි සහ කළුගංගා මෙන්ම අත්තනගලුවේ ආශ්‍රිත ගංවතුර අවදානම තවදුරටත් ක්‍රියාත්මකයි. වරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු චාමරයා පාරච්චි පැවසුවේ ගංගාවල ජලමට්ටම සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් පසුවේ යුතු බවයි.
3: අත්තනගල දෝණියේ දූණමලේ අපේ ජලමාපක ස්ථානයේ සුළුගං වතුර මට්ටම වා ගිහිල්ලා තියෙනවා. කැලණි ගංගා දෝණියේ හංවැල්ල ජලමාපක ස්ථානයේ සුළුගං වතුර මට්ටමට ආසන්න මට්ටමක තමයි ජල මට්ටම තියෙන්නේ. කළුගඟ මිලකන්ද ජලමාපකයේ සුළුගං වතුරට ආසන්න මට්ටමක ජල මට්ටම පවතින්නේ. මේ මහජනතාවට විශේෂයෙන් දැනුම් දෙන්න අවශ්‍යයි. මේ වෙලාවේදී ගංගාවල ජල මට්ටම වැඩි වෙද්දී ගංගා ආශ්‍රිතව කරන ක්‍රියාකාරකම් වලදී බොහොම පරිස්සමින් කටයුතු කරන්න, විශේෂයෙන් දිනෑම වගේ කටයුතු වලදී පරිස්සම් වෙන්න ඕනේ ජලය නිසා වෙන අනතුරු අඩු කර ගැනීම සඳහා.
1: පවතින අධික වැසි සහිත තත්ත්වයක් සමග දිස්ත්‍රික්ක 6ක් සඳහා නිකුත් කළ නායම් අනතුරු ඇගවීම් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, කෑකල්ල සහ නුවරඑළියම දිස්ත්‍රික්කයි. මේ අතර අධික වර්ෂාව හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළ ආශ්‍රිතව ජලයෙන් යට වී තිබූ මාර්ග මේ වන විට රථවාහන දහවනය සඳහා යළි විවෘත කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ගුවන්තොටුපළ වෙත පැමිණෙන මගින්ට කිසිදු බාධාවකින් තොරව පැමිණිය හැකි බවයි. 2027 වසර ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රාග්ධන වියදම් දරන වසර බවට පත්කරන බව ජනාධිපති අනුකුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අම්පාර බහුකාර්ය නගර ශාලාවේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්. ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 2000ක් වෙන් කිරීමටද රජය සැලසුම් කර ඇති බවයි ජනාධිපති අනුකුමාර දිසානායක පැවසුවේ.
4: මම මේ මෑතකදී ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක වාර්තාවක් ඇඳෙව්වා. ඒ වාර්තාව අනුව ඒ ව්‍යාපෘති කීපයට ඇස්සමේන්තු කළ තිබුණේ බිලියන 300. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් කෝටි 30,000. ප්‍රමාද වෙලා වැඩ පස්සට ගිහිල්ලා නිසි කාලයේදී ඒක අවසන් කිරීමට නොහැකි වීම නිසා වියදම වැඩි වෙලා තියෙනවා කෝටි 60,000 දක්වා. එන කෝටි 30,000කින් අපිට ඒ වැඩ ටික අවසන් කරගන්න තිබුණා. ඒ අවුරුද්දේ මුදල් ඒ අවුරුද්දේ නියමිත පරිදි වියදම් කරා. නමුත් ප්‍රමාද වීම නිසා ඇස්සමේන්තු කළාද කෝටි 30,000 වැඩ කරන්න කෝටි 60,000 ගින් තියෙනවා. ඇස්තමේන්තු කරා වගේ තව ඒ වගේ වැඩ කොටසක් කරන්න සමත් වෙන මුදල් ප්‍රමාණය. ඒකට හේතු කීපයක් තිබුණා. එකක් ආර්ථික කඩාවැටීම නිසා මුදල් ප්‍රතිපාදන ලබා නොදීම. ඒවා මැනින්නේ කොතනකද? මේ වගේ තමයි මැනින්නේ. ඒ නිසා අපි මේ වෙන් කරන ප්‍රතිපාදන වියදම් කිරීම තමයි අපේ අපේක්ෂාව.
1: ජනාධිපති අනුකුමාර දිසානායක පැවසුවේ පසුගිය රජය නවතා දමා ඇති ව්‍යාපෘති හේතුවෙන් මෙරට ආර්ථිකයේ දැඩි බලපෑමක් සිදු ඇති බවයි.
4: අපි හිතනවා ලංකාවේ වැඩිම ප්‍රාග්ධන වියදම් කරන වසර ලබන වසර බවට පත් කරනවා. යම් සැලසුමක් හදලා තිනවා. ප්‍රාග්ධන වියදම් වල ට්‍රිලියන 2ක් බිලියන 2000ක් වෙන් කරන සැලසුම් කළ දෙන ප්‍රාග්ධන වියදම් වලට රටේ. අද අපිට ඉතාමත් හොඳ මූල්‍ය කළමනාකරණයක් කර ගැනීමට සමත් වීම හේතු කොටගෙන අපේ භාණ්ඩාගාරය තක්තිමත් ගිනුමක් තියෙනවා දැන් භාණ්ඩාගාරයේ. මිට කලින් ওই 2022-23 කාලේ භාණ්ඩාගාරයේ OD එක භාණ්ඩාගාර දිව්‍ය බැංකු අයිරාවකේ OD එක බිලියන 800. ඒ කියන්නේ භාණ්ඩාගාරයේ දිව්‍ය ණයට බිලියන 800ක්, ඒ කියන්නේ කෝටි 80,000ක බැංකු අයිරාව තමයි භාණ්ඩාගාරයේ දිව්‍ය.
1: රුපියල් අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් පක්ෂ නායකයන් එක් වී කතානායකවරයාගෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ සියට්‍රුත් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින්. ගොවීන් පීඩාවට පත්කිරීම රජයේ වහම නතර කළ යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වීරසිංහ පැවසුවේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්.
5: අපිට මේ සඳහා අවම ඕන. මේ ආණ්ඩුව හැදුවානේ අක්කරේට දැන් මේ කිලෝ 90කින් පොහොර ටික ගහන්න පුළුවන් කියලා. එහෙම හැදුවත් මෙට්‍රික් ටන් 15000 කම්පාර්ටර් ඕන. හැබැයි අද වෙනකොට අප්‍රේල් 10 තමයි වගා කටයුතු ආරම්භ කරේ. දැන් පොහොර යොදන කාලය දැන් ඉවර වීගෙන යන්නේ. මේ වෙනකොටත් අම්පාර්ට හම්බෙලා තියෙන මෙට්‍රික් ටන් 8000. දැන් එළියෙන් ගන්නවත් පොහොර ටික නැහැ. එතකොට දැන් අම්පාර දිස්ත්‍රික්කේ TSP ඕන අම්පාර දිස්ත්‍රික්කේ විතරක් මෙට්‍රික් ටන් 3825. අද හම්බෙලා තියෙන්නේ මෙට්‍රික් ටන් 275. මං අහනවා නාමල්
1: මේ සමගයේ ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන
6: අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පරිප සම්මන් මේ සියලු දේවල් ආනුගලිකංශය ගණන් අරගෙන සාධාරණ අසාධාරණ කියලා හිතලා බලන්න. මේගොල්ලෝ මොකද්ද මන් දන්නේ මේ ආර්ථිකය. ඒගොල්ලෝ සල්ලි හම්බ කරනවා ඒ ජනතාවට ගලා එන්නේ. ඇමතිවරු ශ්‍රොත්තම එකතු වෙලා හොරකම් කරනවා. ඒක ප්‍රතිඵලය තමයි මේ සා විශාල දරිද්‍රතාවයක් එනවා ඉස්සරහට. ඒ රට කඩා වැටෙනවා. කිසිම කෙනෙකුට කර්මාන්ත කරන්න බෑ. ව්‍යාපාරිකයෝ අතරමං වෙලා ඉන්නේ.
1: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවසුවේ 2022 වසරේ සිදු ආර්ථික අර්බුදය යලි පැමිණෙමින් ඇති බවයි.
7: 2022 ආණ්ඩුවේ මං හිටපු කෙනේ හිටපු කැබිනට් ඇමතිවරේ එකපාරට ආණ්ඩුව කඩාගෙන වැටුණානේ. සංචිත නැති වුණා. තෙල් නමක් ගේන්න සල්ලි නෑ. බෙහෙත් එක්ක ගේන්න සල්ලි නෑ. එතකොට මොකද්ද වෙන්නේ? මිනිස්සු පාරට බයි. ඒතර ඒ තත්ත්වය ඇති වෙන්න බෑනේ. හැමදාම රටවල අරගලයක්ද වෙන්න ඕන. ඒ නිසා ඒ ඉස්සර ආණ්ඩුවක වගකීම තමයි මේවා මේ ආකාර නොවෙන්න වග බලාගන්නේ.
1: ඉදිරියේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මෝරයා අරමුදලට අමතරව මූල්‍ය ආයතන රසක සහය ලැබෙන බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්.
8: මේ මාසේ 27 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරික දෙකක්වර ලැබීමට විධායක අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කරලා තියෙනවා. දැඩි විශ්වාසයක් තියෙනවා ඩොලර් මිලියන 700ක වාරික දෙක ලැබෙයි කියලා. ආසියානු සංවර්ධන බැංකුවේ මේ අවුරුද්ද ඇතුළතදී ඩොලර් මිලියන 480 දක්වා යන වැඩසටහනක් තියෙනවා. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150 ජූනි මාසයේ අවසාන වෙනකොට තියෙනවා. ඒකට සම්බන්ධ තවත් ආයතනයක් ෆීඩ් කරන ආයතනයත් එක්ක ඩොලර් මිලියන 50ක දෙන්න කියලා. ඒ නිසා සැපවීම වැඩි වෙන්න මෙන්න මේ අතිරේකව ලැබෙන මුදල් අපිට දායක වෙනවා ඩොලර් බිලියනකට වඩා වැඩි ප්‍රමාණයක්.
1: විනිමය අනුපාතයේ මතු ඇති තත්ත්වය සෑම ශේෂ්ත්‍රයක් සඳහාම බලපානු ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසුවේ.
9: ඩොලර් ගලා යාම සීමා වෙනවා. එතකොට සමපේක්ෂණය සිදු වෙනවා ආනයනකරුවන්ගෙන්. මේ ඩොලර් ගලා යාම සිදු වෙනවා මේ විදිහට හැසිරීම හරහා දැන් අපිට පේනවා රුපියල අර්බුදකාරී තත්ත්වයකට ඩොලරේට සාපේක්ෂව යනවා. ඒත් අපි හිතමුකෝ දැන් අපි කියමුකෝ අපිට ජනතාව වළක්වා ගන්නට අපි කියමු IMF එක හෙට දිනේ 27 වෙනිදායින් පස්සේ අපිට ඩොලර් මිලියන 800ක් දේවි. ඊළඟට ආසියානු සංවර්ධන බැංකුව සහ අනිකුත් ආයතන තව ඩොලර් මිලියන 300 100ක් දේවි. ඩොලර් බිලියනයකින් වගේ මේක එයි කියලා. ඒ ඩොලර් බිලියනයකින් ආවත් ඒවා එන්නේ මං ඉතාම වගකීමෙන් පැහැදිලි කරනවා මහජනතාවට, ඒවා එන්නේ අර රුපියලේ අර්බුදයට ගෙවුම් ශේෂ අර්බුදයට උත්තරයක් වශයෙන් නෙවෙයි. ඒවා එන්නේ බජටරි ඇලොකේෂන් එකක් විදියට ආණ්ඩුවේ අයවැය සමනය කර ගැනීම සඳහා තමා ඒවා එන්නේ.
1: අමෙරිකන් ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 353.17ක් ලෙස වාර්තා වී තිබෙනවා. ඒ ගැනුම් අනුපාතය රුපියල් 342.67. ඔස්ට්‍රේලියා ඩොලරයක විකුණුම් අනුපාතය දැක්වුණේ රුපියල් 254.31ක් ලෙසයි. ඒ ගැනුම් අනුපාතය රුපියල් 242.60ක්. ස්ටර්ලින් පවුමක විකුණුම් අනුපාතය දැක්වුණේ රුපියල් 475.12ක් ලෙසයි. ඒ ගැනුම් අනුපාතය රුපියල් 458.60ක් ලෙස දැක්වුණා. දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටිස් රෝගීන් 66ක් හඳුනාගෙන ඇති බව වසංගත රෝග ඒකකය පවසනවා. දෙනියාය, දියතලාව, වැලිමඩ, රිකිල්ලගස්කඩ යන ප්‍රදේශවලින් මෙම රෝගීන් වාර්තා වී ඇති බවයි වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම පැවසුවේ.
10: මේ දිනවල මෙනින්ජයිටිස් රෝග තත්ත්වයක් වාර්තා වෙනවා. අපි ඒක ඉස්සෙල්ලාම දැක්කේ දෙනියාය ප්‍රදේශයේ පාසල් අතර විශේෂයෙන්ම. මේ වන විට දියතලාව, ඒ වගේම බැලිමඩ සහ රිකිලේ රෝහල් වලත් මේ පහුගිය සති දෙක විතර කාලය තුලදී මෙම රෝගීන් වාර්තා වීමක් වුණා. මේ ගැන විශේෂයෙන්ම අපි වසඟත රෝග ඒකකයේ, ඒ වගේම පළාත් සෞඛ්‍ය බලධාරීන් නිසි ගවේෂණ ආවේක්ෂණ කටයුතු සිදු කරා.
1: විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපෙම සඳහන් කළේ උණ හිසරද ඇතුළු රෝගී තත්ත්වයන් නැත්නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවයි.
10: පාසල් ළමුන් අතර තමයි ව්‍යාප්ත වෙලා තියෙන්නේ වැඩි වශයෙන්ම. රෝගී තත්ත්වයේ ගත්තොත් එහෙම තද උණ, හිසරදේ, වගේම වමනය වගේ රෝග ලක්ෂණ අපිට දකින්න හම්බ වෙනවා. මේ රෝගීන් ඇත්තටම හැමදෙනා පහේ රෝහල් වලට යොමු වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රතිකාරත් එක්ක බොහෝ දෙනෙක්ගේ රෝග ලක්ෂණ දවස් 5ක් 7ක් තුර මේ රෝගී තත්ත්වය සුව වෙනවා. ඒ නිසා මේ ගැන අනිසි බියක් ලබා ගැනීමට අවශ්‍ය නැහැ විශේෂයෙන්ම. ඒ වගේම මෙම රෝග කටයුතු පාලනය කිරීම සඳහා සෞඛ්‍ය මාධ්‍යශේ සංගත රෝගී එකකේ, වගේම පළාත් සෞඛ්‍ය බලධාරීන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු සියලුම කණ්ඩායම් පහුගිය කාලය තුළදීම අවශ්‍ය වැඩ කටයුතු සිදු කරා.
1: රුපියල් 110ක මුදලක්

0: බන්දි මුදලේ පළමු වාරිකය වන රුපියල් ලක්ෂ 20 ලබා ගැනීමේදී ඔවුන් මෙම අල්ලස ලබාගෙන ඇති බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. ඉදිරියේදී ලබා දීමට නියමිත දෙවන සහ තුන්වන වාරික මුදල් නිදහස් කිරීමේදීද ඔවුන් ලක්ෂ 5 බැගින් අල්ලස් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වුණා. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විභාෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවසුවේ සැකකරු රාජ්‍ය නොවන සංවිධානයක නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින් මෙම වංචාව සිදු කර ඇති බවයි. නැගෙනීර පළාතේ තරුණයන් රවටමින් කැනඩාවේ සුපිරි වෙළඳසැල්වල රැකියා ලබා දෙන බව පවසා සැකකරු විසින් මුදල් වංචා කරන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබ ඇති පැමිණිලි සංඛ්‍යාව 7ක්. යනු විමර්ශන ආරම්භ කළ එම නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කීප වරක් උත්සාහ කර තිබුණද ඔහු විමර්ශන නිලධාරීන් මගහැර සැඟව සිට තිබෙනවා. පසුව සැකකරු කුච්චවේලි ප්‍රදේශ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරීන් හා එක්ව සිදු කළ වැටලීමකදී. සැකකරු 28 හැවිරිදී කුච්චවේලි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. පාකිස්තානයේ හමුදා ප්‍රධානි සයිඩ් අසීම් ඉරානයේ සංචාරයක නිරත වී තිබෙනවා. ඉරානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස්කන්දර් මොමේනි පැවසුවේ පාකිස්තානයේ හමුදා ප්‍රධානියාගේ සංචාරය සාම ගිවිසුම ආරම්භ කිරීමේ කොටසක් ලෙස හැඳින්විය හැකි බවයි. අමෙරිකා ඉරාන ගැටුම ආරම්භයේ සිටම සාම සාකච්ඡා සඳහා මැදිහත්කරුවෙක් ලෙස කටයුතු කළේ පාකිස්තානයයි. මේ අතර වෙනිසුලානු තෙල් මිලදී ගැනීම පිළිබඳව සලකා බලමින් සිටින බව ඉන්දියා පවසනවා. තෙල් අලවිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වෙනිසුලානු වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් ලබන සතියේ ඉන්දියා බලා යාමට නියමිතයි. මේ අතර ලෝක බොරතෙල් බැරලයක මිල ඊයේ දිනට සාපේක්ෂව අද සුළු අඩුවීමක් සිදුව තිබෙනවා. WTI බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ 96.6 ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ 103.5 වශයෙන්. මේ අතර ඊශ්‍රායලයේ එල්ල කළ ප්‍රහාරයකින් ලෙබනන් හමුදා නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබෙනවා. ඊශ්‍රායලයේ ලෙබනනයට ප්‍රහාර එල්ල කරනු ලබන්නේ දින 45ක සාම ගිවිසුමක් ආරම්භ වී තිබියදී. යලි සිරස්තල පළාත් තුනකට අදත් මිලිමීටර් සීග්ම වූ වැසි. ඉදිරි වසරේ ආර්ථිකය ගැන ජනපතිගෙන් සහතිකයක්. දිට්ටුවා වන්දිවලින් ලක්ෂ 10ක අල්ලසක් ගත් ග්‍රාම නිලධාරියා අත්අඩංගුවට. ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටිස් රෝගීන් 66ක්. පාකිස්තාන් හමුදා ප්‍රධානී නිරාණයට. සීත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සීත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පෑ පුවත් සමගේ.
1: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Town.
1: ට්‍රස්ල දෙන්නෙක්ම මේන් කරක්ටර්ස් කරන අලුත්ම හින්දි මූවියක සිස්ටම් පහුගියදා රිලීස් වුණා.
2: අමීර් හොයා ගරීබ් इंसाफ पे सबका हक होता है
3: මේ සිස්ටම් එක ඇතුළේ සිද්ධ වෙන වංචාව බලය අසාධාරණීට එරෙහිව සටන් කරන ලෝය කෙනෙක්ගේ කතාවක් තමයි ෆිල්ම් එකේ තියෙන්නේ
1: අපි කවුරුත් දන්න සෝනක්ෂි එක්ක කාලෙකට පස්සේ බොලිවුඩ් ඉන්ඩස්ට්‍රි එකට එන ජෝතිකා තමයි ෆිල්ම් එකේ මේන් කැරක්ටර්ස් කරන්නේ
4: හම්සෙ රූටේ සාරේ හා
3: බෆි වගේ ඉමෝෂනල් මූවිස් ඩිරෙක්ට් කරපු අශ්විනී අයර් තිවාරි තමයි මේ මූවී එකක් ඩිරෙක්ට් කරන්නේ
1: සිස්ටම් කියන්නේ සාමාන්‍ය කෝට් රූම් මූවී එකකට වඩා හැංග ගුණවත් එලියට එන යුක්තිය සාධාරණත්වය ගැන කතා වෙන මාස්ටර්පීස් මූවි එකක්.
0: Talk of the Town.

0: අනුන්ගේ වැරදි හොයන්න කියොත් තමන්ගේ නිවන මග ඇරෙන්න පුළුවන්.
1: අනිත්ගේ වැරදට පාඩු හොයන්නට යන්න අවශ්‍ය නැහැ. තමන් හොයන්නට ඕනි තමන්ගෙන්. තමන් තමන්ව හොයාගත්තොත් පිංගුතුනි ඒකෙනා තමයි කවදාකරි සංසාර දුකින් මිදහස් වෙන්නේ.
0: ලංකරගන්න ධනය අත්හැරෙන බව දන්නවනම් හිතුරි දෙන එක අවසන් වෙනවා.
1: අපි අනාගතේ මොන සැප සම්පත් ප්‍රාර්ථනා කළත් ඒ සැප සම්පත් පිංගුතුනි අපේ ජීවිත කරා පැමිණියත් ඒ හැමදේම පිංගුතුනි කවදාකරි අනිත්‍ය වෙලා යනවා.
0: සසර ගමනක අවසන නිවන හොයා ගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයාණෝ පූජ්‍ය කෑකල්ලේ ආදිච්ච වංශ ස්වාමින් වහන්සේ.
3: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියාව විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be.
4: Finishing වහලක් ලෙස Color of Flow වැජබෙනා සිත් බැඳගෙන කල් පවති අවලක්ෂණ නොවේ. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
5: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
6: දුවේක Facebook එකට දැම්මද?
5: Facebook විතරක් නෙවෙයි මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
6: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
2: සීත Voice of Family.
6: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
7: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
8: මේ කතාව පටන් ගන්නෙ රූකාන්තගේ.
9: සුවඳ දෙන මල් වනේ.
8: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි
9: කුමාරයා.
8: මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
9: ගැහෙනවා.
8: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න අද රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
10: එක්ස්ට්‍රා ෂොට්ස්. සජීවී ප්‍රසංගය. සරිත් සුරිත් විත් නිවුස්. සංගීතයත් සමග
11: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312
10: මාධ්‍ය අනුග්‍රහය සියත TV සියත FM.

උදේ 6යි විනාඩි 55යි දැන් වෙලාව. මේ වෙලාවට වෙනදට නම් සාමාන්‍යයෙන් කතා කරන්නේ නැහැ. අද හැබැයි ටිකක් විශේෂ පණිවිඩයක් හම්බුණා උදෙන්ම. මේ MC 17:13 කොළඹ ඉඳන් නුවර යන AC බස් එකේ මේ වෙලාවේ අපිව සද්දෙට අහගෙන යනවලු. අපේ ඔත්තුකාරයෙකුත් ඉන්න බස් එකේ. පරිස්සමට එන කට්ටිය නුවරට යන්න ඕන. ඔන්න මම පණිවිඩය මතක් කරා.

0: උදසන 7යි විනාඩියකයි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
3: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
4: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: අපච්චි, මට කුරුල්ලෙක් ඕනේ.
6: ඉල්මහේ කුරුල්ලෙක් නම් ඉන්නව පුතේ?
5: අපච්චි.
6: ආ, ඒ පාර මොකද?
5: මට ජෝඩු දාලා යන්න ඕනේ.
6: ජෝඩු දාලා යන්න ඕන නම් ඒත් ඉන්නවා ඉතින්.
5: කොහෙද ඉතින් ඉන්නේ අපච්චි?
6: සියතේ සියතේ. සෙනසුරාදු උදේ 10ට සිය තහන්නකෝ.
7: ඔය අම්මට මනාපනම් වන් අපි ජෝඩු දාලා යන්න.
8: ගජින්දු ෆොන්සේකා සහ නිසල කාවින්ද සමගින් අද සියත T20.
9: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
10: අද හමු වෙමුද අපි, අද සනසෙමුද අපි,
11: වීකෙන් සියතා
12: මේ පැයේ හිත කැමතිම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
13: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
14: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
15: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
1: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියාව විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be.
2: එන්න ඔපියල්ල.

0: සිත් පැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: 98.2 98.4

0: අනුන්ගේ වැරදි හොයන්න කියොත් තමන්ගේ නිවන මගහැරෙන්න පුළුවන්.
1: අනිත්ගේ වැරදි පාඩු හොයන්නට යන්න අවශ්‍ය නැහැ. තමන් හොයන්නට ඕනි තමන්ගෙන්. තමන් තමන්ව හොයාගත්තොත් පින්වතුනි ඒකෙනා තමයි කවදාහරි සංසාර දුකින් මිදහස් වෙන්නේ.
0: ලංකරගන්න ධනය අත්හැරෙන බව දන්නවනම් හිත රිදෙන එක අවසන් වෙනවා.
1: අනාගතේ මොන සැප සම්පත් ප්‍රාර්ථනා කළත් ඒ සැප සම්පත් පින්වතුනි අපේ ජීවිත කරා පැමිණියත් ඒ හැමදේම පින්වතුනි කවදාහරි අනිත්‍ය වෙලා යනවා.
0: සසර ගමනක අවසන නිවන හොයා ගන්න හෙට උදැසන 7ට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයානෝ පූජ්‍ය කෑකල්ලේ ආදිච්ච වංශ ස්වාමින් වහන්සේ.
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර්. ඔබත් අදම මිලදී ගන්න.
4: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්. ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහබාගේ කසුන් රොද්‍රිගෝ.
5: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට ආරම් දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
0: මේ වගේ ලක්ෂ ගණන්වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
6: Fiat Crazy Vendezi.
0: Sigurada hawasa pahata siyata hanna.
7: Powered by Bid to Win.
8: 98.2 98.4
9: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
0: We came.

0: දැන් වෙලාව උදේ 8යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ప్రఖ్యాత టాప్ స్టోరీ.
1: අත්තනකලුවේ ගංවතුර අවදානම දීර්ඝ කරයි. අත්තනකලුවේ සඳහා නිකුත් කළ ගංවතුර අවදානම ඉදිරි පැය 48 සඳහාද දීර්ඝ කර තිබෙනවා. අත්තනකලුවේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාම එම තත්ත්වයට හේතුවයි. ඒ හේතුවෙන් ගම්පහ, ජයල, කදාන ඇතුළු ප්‍රදේශවල ජනතාව තවදුරටත් අවධානයෙන් පසු විය යුතුවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ප්‍රදේශ අතුරු මාර්ග කිහිපයක් ජලයෙන් නැටි වී ඇති බැවින් එම මාර්ග භාවිත කරන්නන්ද සැලකිලිමත් විය යුතු බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මේ අතර නිරිතදිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් නිස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් අදත් පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. රුසියාව යුක්‍රේනයට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 6 දෙනෙක් මිය ගොස් තිබෙනවා. යුක්‍රේනයේ පැසුවේ ප්‍රහාරයෙන් තවත් 39ක් තුවාල ලබා 15ක් අතුරුදන්ව ඇති බවයි. ප්‍රහාරය ලිවී ඇත්තේ දකුණු දිග යුක්‍රේනයේ ශිෂ්‍ය නේවාසිකාගාරයකටයි.
0: සියතා ටොප් ස්ටෝරී.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සනසෙමුද අපි
2: We can see you there.

0: हेलो
1: हेलो
0: गुड इवनिंग
1: गुड इवनिंग गुड इवनिंग
0: मैं वॉशिंग मशीन सर्विस सेंटर के जा
1: ओ कथा करना
0: मैं कथा करने डोबी जा
1: डोबी ने मैं डोबी है
0: ना ना मत हरियत में क्या ने मैं वाला मैं खावस करने तैनात द नेतांग मैं रेडी होते तैनात द
1: अभी खावस
0: अरे ये तो कटो वाला कार के हो दानी वॉशिंग मशीन के डाला द ඒ හරිම අරුත් බරයි මට මගේ වාහනේ හෝද ගන්න ඕන මේක ඇවිල්ලා කා එක මේක ඇවිල්ලා බෙන්ස් එකක් නෙමෙයි ඒත් ඔයා දන්නවද මේ මෙයා මට මගේ කා එක බෙන්ස් එකට වඩා වටිනවා මොකද මේ කායක නැත්තම් මෙයා මම නෑ මන්දා ඔයාට කියන්නේ මං මගේ ජීවිතේ සේරම දේවල් මේ ගොඩ ගියේ හරි ගියේ හොඳ හරි පාරට ආවේ මේ මේ කායක ගත්තට පස්සේ එකනේ මගේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක ගන්න පුළුවන් වුණේ මට එතකොට මගේ රැකියාව මගේ විවාහය ඊට පස්සේ මගේ දික්කසාදය ඒ සේරම දේවල් හරි ගියේ මේ කා එක ගත්තට පස්සේ
1: නෑ වෝරන්තෝසේ
0: කොටිම ගේනවා නම් මෙයා මට ඩ්‍රයිවිං පුළුවන් වුණත් මේක වාහනය ගත්තට මේ පස්සේ
1: නියම
0: මට ඕන මගේ කායකට හොඳ හොඳ සාර්ථුවක් දෙන්න ඕන මෙච්චර මගේ මට වටින කායක
1: මොකක්ද ඉතින් ඔය කායක
0: මේක ඇවිල්ලා ඩෙලිකා එකක්
1: මොකක්
0: ඩෙලිකා

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 377. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
1: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට, ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
2: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: කැඩපත කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
4: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
3: මට පාවයාව.
4: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සොතු කොච්චියෝ.
3: අන්නා, කලින් කියන්න එපැයි.
5: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
6: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
3: අහන්න, හවස දෙකට සතිය දවස් වල
5: 98.2 98.4.

0: දිවයිනපුරා
1: මේ පැයි හිත කැමති ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: එනවා.
1: මොකක් කියන්නේ සර්?
0: මේක මේ කුෂාන්ත කුෂන් වර්ක්ස් ද?
1: ඔව්.
0: ඔයාලගේ කුෂන් වර්ක්ස් එකේ සීට් ගහනවද?
1: ඔව් ඔව්.
0: ඕනම ජාතික සීට් ගහනවද?
1: ඔව් ගහනවා.
0: ඒ කියන්නේ එනවා හාෆ් සීට් ගහනවද? නෑ නෑ නෑ. ඒ මගේ වාහනේ මේ මගේ සීට් ටික තියනවා ගස්ස ගන්න ඕන.
1: මොකද සර් වාහනේ?
0: මේක ඇවිල්ලා. ඔයාට ඇවිල්ලා බලන්න වෙයිද මේ වාහනේ මොකද්ද කියලා?
1: මට නම් එන විදිහක් නැහැ. ඉක්මනින් කිව්වටින් වාහනේ මොකද්ද කියලා හොඳයි, මොකද අපිට තව වෙන්න තියෙනවා.
0: ඕකේ. ඔයාලා දැනුත් මේ කුෂන් ගහන ගමන්ද ඉන්නේ කට්ටිය ඔතන කට්ටිය? මං එන්නද? දැන් එන්නද? දැන් වැඩේ කරගන්න බෑනේ.
1: වැඩේ කරගන්න කියන්නේ කුෂන් ගහන්න නම් බෑ.
0: හරි. එතකොට දැන් ඔතන මේ අයිතිකාරයෙක් කෙනාද ඔය කුෂාන්ත කියන්නේ? කුෂාන්ත කිව්වේ ඒකද? මන් දන්නේ කෙනෙකුත් ඉන්නවා මේ උගේ නම කුෂාන්ත. ඒ කුෂාන්තගේ නම්බර ගන්න මම ළඟ තියෙනවා. මේ අනිත් ෆෝන් එකේ තියෙන මේ සේව් කරලා මම තියාගෙන තියෙනවා. ඒ කුෂාන්තගේ නම කුෂාන්ත 6500 කියලා මම දාලා තියෙන එකට.
1: ඉතින් ඒ මට ඕක කියන්නේ
0: නෑ. මම ඉතින් නිකන් කිව්වේ එයාත් කුෂාන්ත මෙයාත් කුෂාන්ත නිසා. මේ හරි, මම ඔයාලගේ නම්බර එක මේ සේව් කරගන්න. වොෂින් මැෂින් කියලා දාගත්තා නම් හරි නේද?
1: හරි.
0: නැත්තම් කුෂාන්තල දෙන්න වර පැටලෙනවා. එහෙම නැති වුණොත් මට දැක් ඒ කුෂාන්තර කතා කරනවා කියලා. මේ කුෂාන්තර කතා කරෝටි මට කුෂන් තමයි ගහන්න වෙන්නේ අන්තිමට ඔතල. ඔව්.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. ධන නිධානය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
3: අහසින් වැටෙන එක.
2: ඔව් කියනකෝ අහසින්.
3: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
2: කියනකෝ.
3: අර අහසින් වැටෙන එක දීපින්දක්.
2: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරුමල් දිගේ මගේ අකාන උස්සගන්නපා. අහසින් වැටෙන එක දීපින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
4: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
9: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබාගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
13: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
14: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
15: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය

0: හෝම් ජුවලස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. හෝම් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
0: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකට රෙජිස්ටර් කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
4: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
3: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙව

0: වැඩියතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිංගල් එකකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
2: අප්පච්චි මට කුරුල්ලෙක් ඕනේ.
3: ඉල් මහේ කුරුල්ලෙක් නම් ඉන්නව පුතේ.
2: අප්පච්චි.
3: ආ ඒ පාර මොකද?
2: මට ජෝඩු දාලා යන්න ඕනේ.
3: ජෝඩු දාලා යන්න ඕන නම් ඒත් ඉන්නවා ඉතින්.
2: කොහෙද ඉතින් ඉන්නේ අප්පච්චි?
3: සියතේ සියතේ සෙනසුරාදු උදේ 10ට සිය තහන්නකෝ.
4: ඔය අම්මට මනාප නම්බන් අපි ජෝඩු දාලා යන්න.
5: ගජින්දු ෆොන්සේකා සහ නිසල කාවින්ද සමගින් අද සියත T20.
0: ඔබත් A-level අවසන් ක්ලාසෙස් වෙත NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University, The Place to Be.
6: විවාහය කියන්නේ මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
7: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සුන්දරයි සවක ඔපියුලන්ට් රිවර් ෆේස් හෝටෙල් 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 011-182-86-94.
8: මතකද ඒ ඇස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
2: කාටත් හොරෙන්

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: සතිය ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
3: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන්නේ කී ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. අනිත් අයත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.

0: ඔයාගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේ සිට රෙජිස්ටර් වෙන්න. ආවීජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
1: Powered by Bid to Win.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
3: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි

0: උදිනවයයි විනාඩි දෙකයි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी
1: दिवल पीटे नापदा मरण्या निवासे कसे विसितुन कटार दहाने දිවයිනට බලපෑති ආපදා තත්ත්ව හමුවේ එක් පුද්ගල මරණයක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. ගම්පහ දියුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 64ක පුද්ගලයෙකු මියකොස් ඇත්තේ සැඩපහරට හසු වී ගසාගෙන යමේ. පවතින ආපදා තත්ත්වයේ හේතුවෙන් පවුල් 1966කට අයත් පුද්ගලයන් 7757ක් පීඩාවට පත් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ. සුරක්ෂිතතා මධ්‍යස්ථාන 6ක රඳවා සිටින පුද්ගලයන් සංඛ්‍යාව 201ක්. නිවාස 123කට අර්ධහානි සිදු වී ඇති අතර නිවාස 2කට පූර්ණ හානි සිදු වුණා. ගතෝපේ 24 තුල වැඩිම වර්ෂාපතනය අත්තනගල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. ඒ මිලිමීටර 137.8ක් ලෙසයි. දැන් විදේශ පුවතක්. ඇමරිකානු බුද්ධාංශ ප්‍රධානි තුල්සි ගබ්බාට එම දුහරෙන් ඉල්ලස් වී තිබෙනවා. ඇය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත යවූ ලිපියකින් දක්වා ඇත්තේ සිය සැමියාගේ රෝගී තත්ත්වයේ හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. ඇමරිකානු බුද්ධාංශ ප්‍රධානීවරිය පැවසුවේ දුර්ලභ ගණයේ පිළිකාවකින් තම ස්වාමියා පීඩා විඳිමින් සිටින බවටයි. මේ හේතුවෙන් ජූනි මාස 30වනදා සිට බුද්ධාංශ ප්‍රධානී ධුරයෙන් ඉල්ලාස්වන බව ඇය ඇමරිකානු ජනාධිපතිවරයා වෙත දැනුම් දෙනු ලැබුවා.
0: Theater Top Story.

0: මේ එතකොට මහත්මිය
1: සර්ගි වාහනේ මොකක්ද කියලා කිව්වනම් මට කියන්න පුළුවන්. අපේ ගමන් මිනිහ ඔක්කොම ටික.
0: මට වාහනේ මොකක්ද කියලා නම් කියන ප්‍රශ්නයක් නෙමෙයි. මට ඒක ලොකු දෙයක් නෙමෙයි මට.
1: අපෙන් කුෂන් කරගත්ත කියන්නේ සර්ට ජීවිත කාලෙම තියෙන සැප තමයි හොඳේ.
0: ඒක තමයි. මේක ඇත්තටම මට මගේ වාහනේ කුෂන් කරගන්නත් ඕන. ඊටත් වඩා ඌමනාව මට තියෙන මේකයි. දැන් අපි ඔෆිස් එකේ මං වාඩි වෙලා ඉන්න පුටුව ඒක ඒක අමාරුයි. පස්ස වැත්ත රිදෙනවා. ඒක කුෂන් කරගන්න තමයි ඕන. අනික ඔයා දන්නවද මහත්මිය, අවිසාවේල් පාරේ දුවන කෝච්චි පවර් සෙට් තියෙන්නේ. ඒවා වාඩි වෙලා ගෙදර යන්න ගියා පාවෙන පස්ස වැත්තෙන් ගන්න දෙයක් නැහැ. හොඳේ hinaනේ මේ ඔෆිස් එකේ පුටුව ගැන බොසාට කිව්වා අලුත් පුටුවක් කරන් දෙන්න කියලා. වැඩේ හරි ගියෙත් නැහැ. කෝච්චි වල මේ හොඳ සැප සීට් ටිකක් දායි කියලා ඡන්දේ දුන්නා. ඒකත් වෙන පාටක් නෑ. මේගොල්ලෝ බස් ගැන විතරනේ මේ සැලකිල්ල නේ. මෙට්‍රෝ බස් දැම්මා. මේ ඔක්කොම කරා. කෝච්චි ගැන කිසි නෑ නේ මේ උගා කෝච්චි. ඔව්. ඒක
1: තමයි.
0: මෙට්‍රෝ කෝච්චි දායිද?
1: ඒක නම් නෑ.
0: ඒක තමයි. දැන් අර කිසිම නෑ මට නම් මේක. යන විදිය ඒ තරම් අල්ලන්නේ නෑ මට දැන් මේ එන විදිය නේද? නෑ නෑ ඔයා හිටියේ වන්කු මේ දැන් යන රට යන විදිය දැන් පොඩ පොඩ දැන් ඡන්ද දීපු මිනිස්සු බයින්න පටන් අරන්නේ.
1: අනේ අපිට වැඩක් නෑනේ ඔය.
0: ඔව් අපිට ඇති ඔයෙන් ඇති වැඩක් නෑ තමයි. ඒත් දැන් මෙහෙමයි.
1: සර් හදන්නේ සර්ගේ මේ කොච්චි සිටික කුෂන් කරලා දෙන්නද?
0: නෑ නෑ මට ඒ තරම් මේ එහෙම අමාරුවක් නෑ. මම බැලුවේ.
1: එහෙනම් සර්ගේ වාහනේ කුෂන් කරන්නද?
0: නෑ නෑ නෑ මම බැලුවේ.
1: එහෙනම් සර්ගේ මේ ඔෆිස් එකේ පුටු කුෂන් කරන්නද?
0: නෑ මම බැලුවේ මේ ඔක්කොම එහෙම තියෙද්දි පස්ස පැත්ත කුෂන් කරගත්තනම් හොඳයි නේද? කොයි පුටේ වාඩි වුණත් එතකොට සැපයිනේ.
1: ඈ?
0: ඔව්.

0: Theater Breaking News.
1: මෙන්න දැන් ලැබුණු පුවතක්. කළුගඟ ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ කළුගඟ ද්‍රෝණියේ දහරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් පවතින තත්ත්වය මත ඉදිරිපැ 24 තුළ ඉංගිරිය, හොරණ, දොඩංගොඩ, බිල්ලනිය, කළුතර, බුලත්සිංහල, මදුරාවල හා පාලින්දරුවර ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුව යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙන්න එම පුවත නැවතත්. කළුගඟ ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ කළුගඟ ද්‍රෝණියේ දාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් පවතින තත්ත්වය මත ඉදිරිපැ 24 තුළ ඉංගිරිය, හොරණ, දොඩංගොඩ, බිල්ලනිය, කළුතර, බුලත්සිංහල, මදුරාවල හා පාලින්දරුවර ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුව යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
0: Theater Breaking News.

0: වැඩියතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිංගල් එකකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
2: ෂනාලි, ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන්ඩ් කරා.
1: ලව්ලි, ඊට පස්සේ සහිලි
2: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවානේ.
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-786-7000ට වට්ස්ඇප් කරන්න.
4: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112-222-200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: අප්පච්චි, මට කුරුල්ලෙක් ඕනේ.
6: ඉල්මහේ කුරුල්ලෙක් නම් ඉන්නව පුතේ.
5: අප්පච්චි,
6: ආ, ඒ පාර මොකද?
5: මට ජෝඩු දාලා යන්න ඕනේ.
6: ජෝඩු දාලා යන්න ඕන නම් ඒත් ඉන්නවා ඉතින්.
5: කොහෙද ඉතින් ඉන්නේ අප්පච්චි?
6: සියතේ සියතේ සෙනසුරාදු උදේ 10ට සිය තහන්නකෝ.
7: ඔය අම්මට මනාප නම්බන් අපි ජෝඩු
8: ගජිඳු ෆොන්සේකා සහ නිසල කාවින්ද සමගින් අද සියත T20.
9: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
10: 98.2 98.7

0: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා.

0: ආ කොහොමද?
1: I won. මෙතනද අර ඔයාලගේ අර ප්ලාන්ටේෂන් මොකද මේක නේද?
0: ඔව් සර්. එනවාඩි. සර් මොකක් කරි ඉන්වෙස්ට්මන්ට් එකකදද?
1: ඉන්වෙස්ට්මන්ට් එකකද කියන්නේ මේ මට පොඩ්ඩක් කතා කරගන්න ඕනේ. දැන් එතකොට මෙතන අපි කොහොමද වෙන්නේ?
0: මෙම සර් සර්ට පුළුවන් අපි සර්ට අපි මීටින් එකක් ඇරෙන්ජ් කරලා දෙන්නම්. සර් ඇවිල්ලා අපේ බොස් එක්ක කතා කරන්න තියෙන්නේ. එතකොට බොස් කියයි සර්ගේ පැත්තෙන් වෙන්න ඕන දේවල් මොනවද? අපිට කරන්න පුළුවන් ඉනිෂියලි අපිට කරන්න පුළුවන් එකම දේ තමයි සර් සර්ට මීටින් එකක් ඇරෙන්ජ් කරලා දෙන්න පුළුවන් අපේ බොස් එක්ක අපේ මාකටින් ටීම් එකත් එක්ක. එතකොට සර්ට ඇවිල්ලා ඔක්කොම කතා කරගන්න පුළුවන් සර්ගේ ඉන්වෙස්ට්මන්ට් එක මොන ලෙවල් එකටද කරන්නේ මොන විදියටද වෙන්නේ කොහොමද කියන එක ඔක්කොම විස්තර.
1: හරි. එතකොට මේක වෙන්නේ මේ අර ගස් හිටෝන එක නේද?
0: ඔව් සර් ගස් හිටෝන අපි. ගස් හිටවල සර් ඒ අදාළ කාලය ඇතුළත සර්ට මාසික ආදායමක් එකකින් ලැබෙනවා වගේම තමයි සර්. ඒ ගස් කපන කාලෙ වෙනකොට සර්ට වෙනම එකකින් ගන්න පුළුවන්. ආදායමක් එන විදිහ තමයි වැඩි වෙන්නේ. මං ඇත්තටම මම මෙතෙන්ට අලුත් මම සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැහැ වැඩිපුර. නමුත් මට පුළුවන් සර්ට මීටින් එකක් ඇරේන්ජ් කරලා දෙන්න අපේ බොසුත් එක්ක. මොකද කියන්නේ?
1: නෑ මෙහෙමයි. දැන් ඔය ගස් වවන එක ඇතර මම ඔය ගස් වවන එකට හරිම ආසයි. මම මේ මට වර කියලා තියෙනවා නේද මං පොඩි කාලේ ඉගෙනගෙන තියෙන මිනිහෙක් වුණාම ගහක් හිටවන්න ඕනනේ පැලයක් ගහක් හිටවන්න ඕන පොතල් ලියන්න ඕන හැම ගිල්ලි පුතෙක් හදන්න ඕන හැම ගිල්ලි තියෙනවා නේද?
0: ඒක තමයි.
1: ඉතින් අපි ඉතින් පුත්තු නම් හැදුවා. ඉතින් පොතක් ලියාගෙන තම බැරුව ගහක් හිටවන්න බැරි වුණා. හොඳයි මේ මොකද මේ දැන් එතකොට මේ ඉස්සරහ හිටවල තියෙන මේ ගස් ටිකත් ඔයාලගේද? මේ ඉස්සරහ ඔෆිස් එක ඔයාලගේ ඔෆිස් එක ඉස්සරහ මේ ඔක්කොම හිටවල තියෙන ගස් ටිකත් ඔයාලගේද?
0: ඔව් සර් අපි තමයි හිටලා තියෙන්නේ.
1: ආ හරි හරි. හා මේ ඔයාලා වෙනවා නන්න අර අර සත්‍ති අර තියෙන්නේ.
0: ආ
1: ඒ මගේ වාහනේ. මම මේ ලෝකෙ වැඩිපුර ආදරය කරන්නේ ඔකට තමයි. අර අතන නාත්තල තියෙන අර ගහය අර ගහය ගහය තියෙන්නේ කාගේද වාහනේ?
0: ඒක මගේ වාහනේ.
1: මමත් කැමතියි මගේ වාහනේ ගහක් යට නතර කරන්න.
0: එහෙමද?
1: ඉතින් ඒකයි මම බැලුවේ ඔයාලගේ ප්ලාන්ටේෂන් එකට මේවට එන්න පුළුවන්ද කියලා. මොකද මගේ ඔෆිස් එකත් මේ ළඟ තියෙනවා. මට එතකොට මේකේ ගහක් යට වාහනේ නවත්තලා ගිහිල්ලා ඔෆිස් ගිහිල්ලා එන්න පුළුවන්. ඒකයි බැලුවේ.
0: මොකක්?
1: ඔව්.

0: මේ දෙකක් දාගෙන එන්නද?
1: ඇයි කන් දෙක පුරවල කන්නද?
0: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
1: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
2: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
0: නෑනේ අරේ වා සින්දු සියතය.
2: ගියක් සපයි දවලේ
0: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් ක

0: తిలకవర్ధన్ టెక్స్టైల్స్.
1: అతే మిటే తీయన గాలటేకిం వెడ కరగన్న విధియ గన ఉపదేశ దెన్నన ఓన తరం కట్టి ఇన్నో. హెబై అతమిట పొడ్డా సరు కరగన్న గేమక్ గహన్న లేస్తి ఉనకుట ఓయ హుగాక్ అయ బిసి. నద్ద. జీవితే గొడ దాగండ గొడ మడే కొట్టు వెన మినిస్సు. తమంగిమ కిల ట్రాక్టర్ యాక్ గండ హావస్టర్ యాక్ గండ లోరియ అతం పొడి కార్ ఎక గండ ఆసై. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට. 13යි 19ට දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. මේ කතාව පටන් ගන්නේ රූකාන්තගේ
2: සුවඳ දෙන මල් වනේ.
1: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි කුමාරය. මේ කතාව එක තැනකද අපිට අතුල අධිකාරිව මුණ
3: ගැහෙනවා.
1: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න අද රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
4: එක්ස්ට්‍රා ෂොට්ස්, සජීවී ප්‍රසංගය, සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග
5: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින්. විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
4: මාධ්‍යනුග්‍රහය සියත ටීවී සියත FM.
6: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ?
7: මෙන්න ඔය අය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
8: දුවේක Facebook එකට දැම්මද?
7: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී Voice of Family එකටත් register කරා.
9: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
10: සීත Voice of Family.
11: register වෙන්න නම ගම විස්තර 0712-800-800ට WhatsApp කරන්න.
12: 98.2 98.7

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීඩී විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
6: අනුන්ගේ වැරදි හොයන්න කියොත් තමන්ගේ නිවන මගහැරෙන්න පුළුවන්.
7: අනිත්ගේ වැරදි අඩුපාඩු හොයන්නට යන්න අවශ්‍ය නැහැ. තමන් හොයන්නට ඕනි තමන්ගෙන්. තමන් තමන්ව හොයාගත්තොත් පින්වතුනි ඒකෙනා තමයි කවදාහරි සංසාර දුකින් මිදහස් වෙන්නේ.
6: ලංකරගන්න ධනය අත්හැරෙන බව දන්නවනම් හිත රිදෙන එක අවසන් වෙනවා.
7: අපි අනාගතේ මොන සැප සම්පත් ප්‍රාර්ථනා කළත් ඒ සැප සම්පත් පින්වතුනි අපේ ජීවිත කරා පැමිණියත් ඒ හැමදේම පින්වතුනි කවදාහරි අනිත්‍ය වෙලා යනවා.
6: සසර ගමනක අවසන නිවන හොයා ගන්න හෙට උදැසන 7ට සිය තහන්න.
8: සියත බණමඩුව.
6: මෙවර දේශකයානු පූජ්‍ය කෑකල්ලේ ආදිච්චවංශ ස්වාමින් වහන්සේ.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
9: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
10: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
11: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
12: සැන්ඩි ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්නේ නැනේ?
13: ඕ මම බයයි මංකල.
12: බයයි නේද? මට දවසක් හොල්මනක් හම්බෙලා කිව්වා.
13: "ඇයි මොනවද කිව්වේ?"
12: "කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දෙට ඔයා බය වෙනවද?"
14: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
15: අනුග්‍රහය.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
16: 98.2 98.4.
17: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?

0: ජින්තු පිටිය.
1: ගුරුනාස ඉන්නාද? මල්ලි ගුරුනාස ඉන්නාද?
0: ඉන්න ඉන්න. ගුරුනාස ඇතුළේ ඉන්නවත්. එන්න.
1: ගුරුනාසේ. ගුරුනාසේ ඇවිල්ලා කෙනෙක්.
2: ආ එන්න. මේ මාත් දුරගොයෙන්ද?
1: මම වාඩුක පැත්තේ.
2: වාඩියෙන් මාත්තුරු. මොකද්ද? ඌමනාව.
1: අනේ ගුරුනාස ඉතින් මේ තියෙන මගේ වාහනේ. වාහනේ තමයි ගුරුනාසේ මගේ මුළු ජීවිතේම.
2: ඕනේ.
1: මට මේ වාහනේට ආරස්සාවක් කරව ගන්න ඕන. මේ වාහනේ ෆොටෝ එක වෙටි
2: කරලා දෙන්න මහත්තුරු, කරලා දෙන්න. මේ මහත්තයාටත් වඩා වැඩි කාලයක් අල්ලලා හිටින්න ආරස්සාව කරලා දෙන්න. ප්‍රශ්නයක් නැහැ.
1: එහෙනම් ඉතින් ඒ ආරස්සාව මටත් කරා නම් වාහනේත් එක්කම මාත් රැකේ නේද? හොඳයි නේද?
2: හොඳයි හොඳයි. හැබැයි මහත්තුරු මෙහෙමයි, යකඩ ගොඩවල් වලට කරන ආරස්සාව වෙනයි, මස් ගොඩවල් වලට, ඇට මිදුළු ගොඩවල් වලට කරන ආරස්සාව වෙනයි.
1: ඒගොම ගුරුනාස මට සාත්‍රයේ කුප්පඩක් බලව ගන්න.
2: බලුම් බලුම් බලුම් බලුම්. මුලින් වෙනම් අපි සාත්‍රයේ බල්ලා ඉමු ඈ.
1: හොඳයි ගුරුනාස.
2: දෙන් බලන්න දකුණට. හොඳයි මට වේනවා. ඡන්දේ. ජනාධිපති වරණයට සමාමැති වරණයට කලින් දිවිච්ච මාත්‍යාගේ දේශපාලන මතේ. අනිත් බෞද්ධ මිනිස්සුන්ගේ දේශපාලන මතේ වගේම දැන් ටික ටික ටික ටික සාදීන වේගෙන
1: වෙන්න පුළුවන්. මේ වැඩි වෙන වැඩිවිල්ලට බලන්නකොට තෙල් වැඩි වුණා, ගෑස් වැඩි වුණා, ලයිට් බිල වැඩි වුණා. මෙහෙම ගියොත් අද හෙටම එහෙම අරගලයක් පටන් ගනීද කියලා මට බය.
2: කට කට කට කට. අරගල කියන ඒවා එහෙම මේ අවුරුදු 3-4කට එකක් කරන්න හරියන්නේ නැහැ මහත්තයෝ. ඒවා මේ ප්ලෑන් කරලා දිනවක වාඩුවෙන් කළ කරන දේවල් නෙවෙයි. ඒවා සබාධාමෙන් වෙන දේවල්. ඒවා හරිද? අරගල කරනවා කියලා මේ හැම පාරම හැම අවුරුද්දකටම එක පහ එකක් ගානේ අරගල කරන්න බෑ. හරිද?
1: හරි හරි.
2: ඒක මතක තියාගන්න. ඒ වගේම තමයි මේ රැවටෙනවා කියලා එක දිගටම රැවටෙන්න මිනිස්සුන්ද.
1: ඉතින් හරි ගුරුනාස්, දැන් මොකද්ද කියන්නේ? දැන් කාටද දෙන්න කියන්නේ? ඉතින් අපි රයි කරලා බලන්න තිබුණේ එක අවස්ථාව. ඒකනේ අපි කරේ.
2: අල්ලගෙන ඉමු, අල්ලගෙන ඉමු. අර සින්දුවක් තියෙන අල්ලන් ඉන්නම් කියලා.
1: අනේ මන්ද මේක දවස්වල ප්‍රවෘත්ති වුණාම එම පපුව ඇතුලේ හීනි හිරිකිතයක් එක්ක රැවටුණාදෝ කියලා හිතලා මට නිකන් රැවටුණා නේදෝ කියලා හීනි දුක කලකිරීමක් කියලා තරහක් නුරුස්සන ගතියක් පපුව ඇතුලේ හොල්මන් ගන්නවා. පොහොසත් රටක් කියන එක නම් දැන් හරි බාණ්ඩාගාරේ සල්ලි තියෙනවා කිව්වොත් ඉතින් ලස්සන ජීවිතේ තමයි තාමනේ.
2: හරියටමයි.
1: වාහනේ ගැන පොඩ්ඩක් කියන්නකො ගුරුනාස්. මොකද වාහනේ තමයි මගේ පණ.
2: වාහනේ කොහෙද මහත්තුරු නැවතුනේ?
1: වාහනේ නැවතු මෙතන පාරෙන් යා පැත්තේ.
2: මට වාහනයක් පෙන්නුම් කරන්නේ ඇයි?
1: ඈ?
2: පාරෙන් යා පැත්තේ වාහනයක් පෙන්නුම් කරන්නේ.
1: අතේ වේලුවා අතේ වේලුවා පේන.
2: අත වේලුවා නේ, ජනෙලෙන් වේලුවා පේනවනේ. නෑනේ වාහනේ.
1: ඈ? හැබැයි
2: අතුරුදාන් වීමක් වෙලා තියෙනවා. වාහනේ පෙන්නුම් කරන්නේ
1: නැහැ. හත්වලාවේ වගේ වාහනේ. වෙලෙයි.
2: පිනස් එහෙම ගෙවලද මාත්තුරු දිමුනේ. මාත්තුරු.
3: අත්තද බොල.
2: මාත්තුරු. අයියෝ.

0: good morning උදේ 10යි විනාඩි 1යි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි

0: कथा टॉप स्टोरी
1: कालुकंगा आश्रितव गंगवतुर अवदानमाक कालुकंगा आश्रितव सुलु गंगवतुर अवदानमाक प्रकाशयट पात करति बेनवा ए कालुगंगा द्रोणिये दहरा प्रदेश वलट सलकियुतु वर्षापतनयक लबीबे हेतुवे පවතින තත්ත්වයේ මත ඉදිරිපැ 24 තුල ඉංගිරිය හොරණ දොඩංගොඩ මිල්ලනිය කලුතර මුලසිංහල වතුරාවල හා පාලින්ද නුවර ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර කෑකල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7ක් සඳහා නයම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල රුවන්වැල්ල සහ දෙයෝ විට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ඒ අතරට අයත්. ගෝලීය සමුද්‍රීය ආරක්ෂාව වෙනුවෙන් ඇමරිකා පෙනී සිටින බව එරට රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ පවසනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පැවසුවේ නාවික වෙළඳ මාර්ගයන්හි ඉරානයේ සිදුකරන ආක්‍රමණශීලී ක්‍රියාවන් හේතුවෙන් සාම සාකච්ඡා ඉදිරියට ගෙන යාමට බාධා මතුවී ඇති බවයි. ස්වීඩනයේ පැවති නේටෝ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට ගෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
2: Weekend.

0: Whistle. See you at the 2020.
1: උදේ 10යි විනාඩි 7යි අද අපිත් එක්ක ඉන්නේ මේ පැත්තෙන් ඉන්නවා ගජිනු ෆොන්සේකා නිසලකාවෙන් ආයිබෝන් සුබෝදසනන් ඔබ ළඟ ඉන්න මයික් වලට
2: සුබෝදසනන් ආයිබෝන්
1: දැන් තමයි ඇහෙන්නේ කොහොයක් කියන්නේ
2: හරි ගුඩ් මෝනින්
1: ගුඩ් මෝනින්
2: නිසලතාව නිදිමත ඉදි
1: නිසල මොකද යන්නේ නිදිමතද
2: නැගිටින්නෙම නෑනේ
1: උදේ
2: පාඩම් අර ටිකක් තිබිලා ඒ ටික කරන්න
3: දැන් පාඩම් කරනවා
1: මේ වගේ වැඩකට එන්න ඕනේ ඉතින් උදේ පාන්දර හැලෙන්නේ නැත්තම් හරියන්නේ ඉතින් කොහොමද ගජිදු මේ දවස්වල වැඩ කටයුතු?
2: හොඳින් ඉන්න.
1: කලින් අපේ චාට් එකේ නම්බර් 20 වලට තිබෙත් ආගේ song එක.
2: බොහොම ස්තුතියි.
1: මොකද ඉතින් සතුටුයිද?
2: සතුටුයි. ඉතින් හොඳින් ඉන්න මාට කොහොමද?
1: මට හොඳයි. දැන් කොහොමද වැඩ කටයුතු?
2: Music ගොඩක් සින්දු වගේ හදන් යනවා ටිස්ලා. කීප දෙනෙක්ට මගේ සින්දුවක් එන්නේ ඉඳ චුට්ටක් පරක් වෙනවා. ඒ ටික හදන් ඉන්නවා. ඉතින් ෂේප් එකේ සින්දු ටික කරගෙන ඉන්නවා.
1: අවනේ. නිසල කොහොමද ජීවිතේ වැඩ කටයුතු?
3: ජීවිතේ ඉතින් මගේ
1: අලුත්ම සින්දුවක් රිලීස් කළා.
3: ඔව් දිනේෂත් එක්ක ඩුවට් එකක් කරා. තව ඉතින් ඉස්සරහටත් වැඩ ටිකක් තියෙනවා එන්න. හිමීට කරගෙන යනවා.
1: නිකන් එකම ටයිප් එකේ සින්දු නැත්නම්
3: නෑ ගොඩක් වෙනස්
1: වෙනවා. ඉන්න මහේ කුරුළු ටයිප් එකේ එකක් දෙන්න.
3: ඊළඟට එන එකද?
1: ඔව්.
3: ඊළඟට එන එක ඊටත් වඩා පොඩ්ඩක් හොඳ එකක් වගේ.
1: ආ ඒකට හොඳ එකක්.
3: හොඳ එකක්. නෝ මං ඒකට ආසයි.
1: ආසයි. නියමයි නියමයි. දැන් ගජිදු. දැන් මේ මියුසික් ෆීල්ඩ් එකට එන්න කලින් මොකද්ද කර කර හිටියේ?
2: මියුසික් ෆීල්ඩ් එකට එන්න කලින් එන්න කලින් කියන්නේ කොයි කාලේ වගේද?
1: ඒ කියන්නේ දැන් ඔයාගේ සින්දුව පීක් වෙන්න ගත්තේ සින්දුවේ නම මොකද්ද? මිනිස්සු අතරට එක පාටම සෝෂල් මීඩියා වෛරල් වෙන්න ගත්තා.
2: නුඹට දුන්න ඔයාලේ දුන්න ඔයාලේ
1: එතකොට ඒකේ හැම වෛරල් වෙලා ඊට පස්සේ තමයි ඔයා කියලා කෙනෙක් කරලියට එන්න පටන් ගත්තේ.
2: ඒ ඊට කලින් ඉඳන් මම ජපානෙ හිටියේ.
1: ජපානෙ හිටියේ.
2: ජපානෙ හිටී ඊට පස්සේ ඉතින් මම ඒ අතරතුර තමයි මේ සින්දුව එන්නේ. ඉතින් එහෙදී ස්ටුඩන්ට් කෙනෙක් ඉදිරියට තමයි ගියේ. ඉතින් පාර්ට් ටයිම් ජොබ්ස් කරනවා, කැම්පස් එකට යනවා. ඊට පස්සේ සින්දුව අතෑරියේ නැහැ. ඉතින් යම් කිසි සිදුවීමක් එහෙදි වෙලා ඉතින් අර තමන්ගේ අත්දැකීමක් එක්ක සින්දුවක් ලියනවා. ඉතින් ඒක මියුසික් සීන් එකේ හිටියා. ඒ අතෑරලා වගේ තමයි යන්නේ. හැබැයි අතෑරියෙම නැහැ. ඉතින් ඊට පස්සේ නුඹට දුන්න ඔයාලේ සින්දුවත් එක්ක මේ ෆෝන් එකකින් වීඩියෝ කරලා දාන්න. මේ මගේ ෆෝන් එකේ ලොකු ඔඩියෝ ක්වලිටි එකක් තිබෙත් නැහැ. ඉතින් ලොකු ඒත් ඉතින් මම දානවා. ඒක වෛරල් වුණත් එක්කම තමයි ආයි උන එන්නේ. ගන්නේ මියුසික් වලට එන්නේ එතනින් නෙමෙයි. මම කියන්නේ ආයි මෙතනට මම ෆීල් එකේ පොඩ්ඩක් අර පොඩි හරි පිරිසක් දන්නවනම් ඒ සින්දුව හින්දා. ඉතින් ඒකෙන් ඊට පස්සේ තමයි ඊට පස්සේ ආයි චෝටුදාලයන් ලංකාවට ඇවිල්ලා කරන්නේ අවුරුදු 3කට පස්සේ. ඊට පස්සේ පටන් ගත්ත ගමන ආයේ යන්නෙත් නැතුව දැන් මේ වැඩේ කරන් යනවා. ඉතින් මියුසික්
1: ජපානේ එතකොට අවුරුදු කීයක් හිටියද?
2: ජපානේ අවුරුදු 3ක් හිටියා.
1: 3ක් හිටියා නේ. ඒ කියන්නේ මම
2: මේ මෙහෙ වැඩ කරා මාස 6ක් 7ක්.
1: මාස 6ක් විතර අපිත් එක්ක එකට වැඩ කරා.
2: සියත ටීවී එකේ වැඩ කරා. ඉතින් ඕගොල්ලොත් හම්බුණා අපිට. ඉතින් මට ගොඩක් සතුටුයි. ඉතින් මම ඒ කියන්නේ මම වැඩ කරපු තැනටම ආයේ මෙහෙම
1: එන්න ලැබිච්ච එක
2: ගැන ඉතින් ගොඩක් සතුටුයි.
1: ගොඩක් සතුටුයි.
2: මම අද ආවෙත් ඔයාගේ ආරාධනාවට. මම සනීප නැතුව තමයි මම ආවේ. අක්කට බෑ කියන බැරි හින්දා.
1: අක්ක කියන්නේ.
2: අක්කට එන ඇන්ටිද?
1: සැන්ඩි කියද? සැන්ඩි කවන්නේ කවන්නේ මල්ලියේ කවන්නේ.
2: අනේ සෝරි සෝරි නංගි.
1: නිසල ඉතින් කවද?
3: හොඳයි යන්.
1: මේ කොහොමද දැන් ඔයාගේ ගමන කොහොමද? ඔයාගේ ඉල්මහේ කුරුල්ලෝ තමයි ගොඩක් ප්‍රසිද්ධ වෙන්නේ. ඊට කලින් සෑහෙන සින්දු ප්‍රමාණයක් කරලා තියෙනවා. ඔයා YouTube එකේ හැම සෑහෙන වෛරල් ගිහිලා තිබ්බා. views තිබ්බ සින්දු තිබ්බා. කොහොමද ඔයාගේ ගමන පටන් ගන්නෙ?
3: මම කියන්නේ ඕලෙවල් වලින් පස්සේ තමයි මම කොළඹ එන්නේ මියුසික් අවන්නේ ලහිරු අයියා ගාව.
1: ඕලෙවල් එතකොට කරන්නේ කොයි කාලෙ වගේද?
3: මම 2015.
1: 15.
3: කරලා මියුසික් අවන් එකට තමයි මම එන්නේ. එතන ඉඳන් තමයි මගේ ගමන පටන් ගන්නෙ මියුසික් වලින්. يعني ඊට කලින් ඉඳන්ම මම ස්කෝලේ කාලේ ඉඳන් පොඩි කාලේ ඉඳන්ම මියුසික්ම තමයි කරේ අපේ ගෙදර ඉඳන්ම. يعني පොඩි කාලේ ඉඳන්ම මට ඒක ආවා. يعني මම ඒක කරනවා කියලා උනේ නැහැ. අර පොඩි කාලේ ඉඳන් ලොකු වෙනකොටම මියුසික් වලින්ම තමයි ලොකු උනේ. ඒ හින්දා ඒක අර ඇඟටම ආවා.
1: ඇඟටම ආවා. මියුසික් වලින් ලොකු වෙනකොට මට හිතා ගන්න බෑ.
3: ඒක
1: මෙහෙමයි. يعني මියුසික් ආභාෂ වලට හම්බුනානේ.
3: ඔව් මගේ අයියා ඉන්නවනේ. එයාත් මියුසික් තමයි කරන්නේ. එතකොට එයාගේ මියසික් ක්ලාස් අනම්මනම් එයා මේවර ගෙදර තියෙනකොට එක එක එයා තමයි මේ හැම දෙයක්ම පටන් ගන්නෙ. මං ඒව බලාගෙන ගියප එක තමයි මේ කරේ.
1: ඒක තමයි කරන්නේ. හරි අපි ඉස්සරහට තව කතා කරමු. දැන් සින්දුවක් අහලමු. මේ chart එකේ නම 98.

0: ප්‍රතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: පෙබරවාරි මාසේ ඉන්ධනාන එන කිරීම සඳහා අපිට වැය වුණේ ඩොලර් මිලියන 98යි. මාර්තු මාසේ ඩොලර් මිලියන 216යි. අප්‍රේල් මාසේ ඩොලර් මිලියන 368යි. මේ මැයි මාසේ ඩොලර් මිලියන 522යි. ඒ අපේ රුපියලට තෙරපුම ඩොලරයට ඉල්ලුමක් ඇතිකොට තිබෙනවා. අපි මේ වෙලාවේ ආර්ථිකය කළමනාකරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බැඳුණු විස්තීර්ණ ණය වැඩසටහනක් එක්ක. ඒ නිසා අපි ඔවුන් එක්ක සාකච්ඡා කරමින් තිබෙන කවර තීන්දුවද අපි ගත යුතු කියලා අපි සතු තිබෙන යෝජනා අපි ඔවුන්ට ඉදිරිපත් කරලා තිබෙනවා. නැවත පැරණි ආර්ථික විනාශකාරී තත්ත්වයක් අපේ රටේ ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොදෙන මම ඔබට සාධිත කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
2: Siriboard සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam Fortune RBD Cooking Oil ඉතිරි රුපියල් 400යි. වෛරහා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 285යි. නෙස්ට්‍රමෝල්ට් පවුච් ඉතිරි රුපියල් 210යි. මැජික් වැනිලා ඇන් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 250යි. කගිල්ස් ෆුඩ් සිටි.
3: සල්ලිත් වැඩි යතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
4: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
6: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
7: Hello, hi, මම Jason. Higher Studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77.
8: කැඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
9: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාෂි, විෂ්මි.
8: මට පාවයාව.
9: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
8: අන්නා කලින් කියන්නේ පැයි.
10: හඳයි රුවයි පදමට ගලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
11: සියත Hot and Spicy with සුදු කොච්චි.
8: අන්න හවස දෙකට සතිය දවස්වල.
12: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
13: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
14: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
15: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
16: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
17: දැන්ම දරුවගේ නම්යිකමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM මහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
18: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
10: T20 98.2 98.4 සියත දෙව

0: Siete.
1: මේ හිත කැමති ගීත ඔබ වෙත ගෙනෙන්නේ.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: Sai Wissa. See the 2020.
1: උදේ 10යි විනාඩි 25යි වෙලාව. අපි සින්දුවක් කියනවද?
2: කියමු නේ. කියමු.
1: මොකද මුලින්ම කියන්නේ ගජිදුගේ song එකක්.
2: නෑ නෑ ඔයානේ දැන් අපි දැන් කතා
1: කරමු. Practice කරේ නේ.
3: ආ එනයි කියමු.
1: ඉතල තාම නැගිටලා නැහැ.
3: දැන් නැගිට්ටා.
1: නැගිටද? 11න් පස්සේ නෙමෙයි.
3: නෑ අද පොඩ්ඩක් දැන් ඒක
1: කලින්.
2: මගේ අර කතා ටිකක්
3: ඇහුවා. ඔව් ඒ ටික කතා ටික ඇහුවාට පස්සේ මට පොඩ්ඩ ඇහැරිලා.
1: අපි ඕනම් කියමු කතා ටික මයික් එකේ.
3: ඒක කියන්න ඕන අනිවාර්ය වෙර වෙන්න කලින්. මම හොඳට මතක තියාගෙන හිටියේ.
2: හරි වා කියන්න නිකල. කාවින්ද?

0: නෙමල් තලාලා.
1: නෙමයි නෙමයි ලස්සනයි ලස්සනික.
2: තැලුවේ මල්.
0: නෙමල් තලාලා කියන්නේ.
2: ආ නෑ මල් තලාලා සමාවෙන් සමාවෙන්.
1: නාමලද නෑ මල්.
0: නෑ නෑ මල් තලාලා.
2: නෑ මල් තලාලා.
1: දැන් මේ ඉල්මහේ කුරුල්ල එකට කවුද සින්දුව ලියන්නේ?
0: ඉල්මහේ කුරුල්ල එක කියන්නේ UKමයි තමයි වැඩේ පටන් ගත්තේ. හ්ම් හ්ම්. ඊට පස්සේ කියන්නේ අපි මොකද්ද හදන්නේ කියන්නේවත් දන්නේ නැතුව තමයි ඒක කියන්නේ මගේ
1: මොකක් හරි සින්දුවක් කරමු.
0: කමීලා කියලා සින්දුවක් කරා UKයගේ මගේ කලින් කරලා
2: පොඩි ඩිස්ටර්බ් එකක් ඒ සින්දුව මම ජපානි දිද්දී.
0: කමීලා එකද?
2: ඒක මම මයිතන්නේ හොඳටම අහපු සින්දුව.
0: ආ ඩි thank you.
1: කමීලානේ.
2: ආහ්. ඒකත් කියමු අපි.
0: ඒකත් කියමු.
1: ඒකත් කියමු. ඒකත් කියමු.
0: ඊට පස්සේ කියන්නේ ආයි ඊළඟ වැඩේ ඔන් කරන්න ගිහිල්ලා අපි ඉන්නකොට තමයි ඒ කියන්නේ මේ ඉල්මහේ කුරුල්ල සින්දුව කලින් තිබ්බේ ওই විදිහට නෙමෙයි. හ්ම් හ්ම්. මාස දෙක තුනකට පස්සේ ආපහු සෙට් වුණා ඒක හදන්නේ. කියන්නේ UKත් BCA දවස්වල වමම මුලින් අපි වැඩේ පටන් අරගෙන ආපහු මාස දෙක තුනක් ගියා ආයි ඒකට එන්න.
1: හ්ම්.
0: ඒ ආවට පස්සේ මිනිස්සයා එකපාරටම පැය එකහමාරක් විතර වගේ එක දිගටම වැඩේ කරනවා. දැන් මම පිටිපස්සේ සෝෆා එකේ ඉඳන් බලාගෙන ඉන්නවා ඕමම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා ඒක.
1: හ්ම්.
0: එදාම ලිව්වත් එක්ක යා.
1: ආහ්.
0: ඔව්. එයි මයි තමයි අපි කතා වෙවි ඉතින් එයා එක එක දේවල් අහනවා කරනවා සපෝට් එකක් දීගෙන ඒක ලිව්වා. ඊට පස්සේ ඒකට රැප් එකක් දුද්දාමු කියලා ඒකත් තියාගෙන ඉඳලා ඊට පස්සේ තමයි මට මේ මගේ යාළුවෙක් හිටියා කී කියලා ඉතලිවල. දැන් එයා ලංකාවේ ඉන්නේ. හ්ම් හ්ම්. ඊට පස්සේ එයාට තමයි මම කතා කරේ ඒක රැප් එක කරන්න.
1: හරි.
0: ඒතකොට එයාගෙත් ඒක ඩෙවිනි එක වගේ තමයි. හ්ම් හ්ම්. එහෙම තමයි සින්දුව හැදුනේ.
1: සින්දුව හැදුනේ. දැන් කොහොමද මේ යුකිලා, රවීලා ඒ කට්ටියව?
0: ඔය මම මියුසික් කවර්න එකට ආවට පස්සේ තමයි ඔය හැමෝම මට හම්බෙන්නේ. එතකම් මම කිසිම කෙනෙක්ව දන්නේ නැහැ. ඒකෙන් පස්සේ තමයි කියන්නේ දිනේෂ් අයියා එක්ක තමයි මම මුලින්ම මගේ පළවෙනි සින්දුව කරේ. නිසල් ගමගේ දිනේෂ් ගමගේ එක්ක. හ්ම්
1: හ්ම්.
0: ඒ දෙන්නත් එක්ක තමයි ඊට පස්සේ මම ඒ කාලේ මේ කොළඹ නැවතිලා හිටියේ. එයාලත් එක්ක ඉන්නකොට තමයි මේ හැමෝම හම්බුනේ මට.
1: ආ දිනේෂ්ලත් එක්ක.
0: දිනේෂ්ලත් එක්ක තමයි මම කේටුලා කට්ටියම අපි එකට හිටියේ. තාමත් ඒකටමයි ඉන්නේ. අනිත් අයව හම්බෙන්නේ මට එයාලත් එක්ක ඉන්න ගමන්.
1: එයාලත් එක්ක ඉන්න ගමන්. නේ එතකොට මේ දැන් දිනේෂ් එක්ක අලුත් සින්දුවක් කළා.
0: ඔව්. ඒ කියන්නේ එයාගේ අපි දෙන ඔච්චර අවුරුදු 10ක් දැන් අපි දෙන්න කරපු පළවෙනි සින්දුව කියන්නේ එයා මට සින්දු හදලා දීලා තියෙනවා පළවෙනි සින්දුවේ ඉඳන්. හ්ම්
1: හ්ම්.
0: ඊට පස්සේ තමයි අපි දෙන්නගේ ඩුවට් එකක් ආවේ සෑහෙන කාලයකට පස්සේ.
1: සෑහෙන කාලයක පස්සේ. දැන් අර ඉල්මහේ කුරුල්ලෙක්ගේ වීඩියෝ එකේ තියෙන ගර්ල් කෙනෙක්ව කිඩ්නැප් කරන එක. දැන් මේ සින්දුවේ නිකන් එක්කෙනෙක්ට එක ගර්ල්
0: කෙනෙක්ට දෙන්නෙක් ලව් කරන එක. මම ඔක්කොම වෙනස් දේවල් කරලා තියෙනවා.
1: හරිද?
0: අමුතු ඒව තමයි මම කරලා තින්නේ. දැන් ඉල්මහේ කුරුල්ලෙක්ත් මම නික්ලියෝස් තමයි වීඩියෝ එක කරේ. ඒ කියන්නේ එයාත් එක්ක ගිහිල්ලා වැඩේ ගැන කතා කරනකොට ඒ කියන්නේ එයා එන අමුතු අමුතු දේවල් හිතන ඒ කියන්නේ වෙන කවුරු හරිද අපේම කට්ටිය ඉන්නවා ඒ කියන්නේ කියන දේවල් ඒ කියන්නේ අපිට එකපාරට කරන්න පුළුවන්ද කියලා හිතා ගන්නත් බෑ. ඒ වගේ දේවල් කියන්නේ. හැබැයි මටත් පොඩි ආසාවක් තිබ්බා ඒ වගේ එක එක දේවල් අපි ඉතින් එහෙම කතා වෙනකොට අර ඉන්ටර්නැෂනල් වැඩ බල බල ඒව රෙෆරන්ස් අරගෙන එහෙමනේ. දැන් එතකොට අර ඒ වගේ තියෙන ඒවාම දැන් මෙයාත් කියනවා මේවා අපිට කරන්න පුළුවන් අරකයි මේකයි කියලා. වෙන කාට හරි කිව්වොත් එහෙම පිළිගන්නේ නැහැ එකපාරට. ඊට පස්සේ ඔව්
2: ඩියෝස් කියන්නේ නේද දක්ෂයෙක්.
0: ඔව් මාරම දක්ෂ ටැලන්ට් එකක් තියෙනවා යාර. එයා තමයි මේක මේ ඩිරෙක්ට් කරන්නේ. ඊට පස්සේ මම කරන්නම් මේ විදිහට කරමු මෙහෙම කරමු මෙහෙම කරමු කියලා දැන් එකපාරට අනිත් අයට පෙන්වන කොටත් මේක දැන් සින්දුව මේ වගේ වීඩියෝ එක මේ වගේ කියලා නිකන් අර ගැළපෙන්නේ නැහැ වගේ දේවල් කියන. ඒ වුණාට අරයව විශ්වාස කරලා يعني මම එයාගේ වචනේ විශ්වාස කරා. එයත් මා විශ්වාස කරලා තමයි මේ වැඩේ කරේ වීඩියෝ එක පැත්තේ.
1: හ්ම් හ්ම්. ඒක තමයි.
0: ඒක ඔව්. ඒ කියන්නේ මං හිතන්නේ ඒ කාලේ වෙනකොට එහෙම වීඩියෝ එකක් අපේ ලංකාවේ තිබුණෙත් නැහැ. හ්ම්
1: හ්ම්.
0: දැන් අවුරුදු දෙකක්
1: නේ. ඔව් වෙන ආට් එකක්. ගොඩක්
0: දේවල් ඔව් වෙන ආට් එකක්. නික්ලියෝස් ගෙත් ඒ වගේ කරපු ඒ කියන්නේ මං හිතන්නේ පළවෙනි වගේ වැඩේ.
1: හ්ම්
0: හ්ම්. වැඩි ලස්සනටම ගියා.
1: ලස්සනට තිබ්බා හිට් වුණා සිද්ද.
0: ඒ කියන්නේ ඒ වැඩේට සෑහෙන පිරිසක් මහන්සි වුණා. ඒකේ වැඩේ ඇතුළේ හිටපු හැමෝම ඒගොල්ලන්ගේ අර ජොබ් එක ගැන හිතලා නෙමෙයි ඊට වඩා මහන්සි වුණා වැඩේට.
1: හ්ම් හ්ම්. දැන් මේ අලුත් සින්දු එහෙම අර පොඩි වෙන ලව් සීන් එකක් නෑන්නේ. ඒක
0: ඒ කියන්නේ දැන් ওই සින්දු කරන අතරතුර තමයි කියන්නේ එහෙම වයිබ් එකක සින්දු අපිට දැන් ඇහිලා තියෙනවා අහලා තියෙනවා වගේ දේවල් තිබ්බට හ්ම්
1: හ්ම්
0: ගොඩක් කට්ටිය එහෙම කතා එළියට කියන්නේ නෑනේ.
1: දැන්
0: මේ සින්දුව දැම්මට පස්සෙම මගේ මෙයාලුව මට දැන් මේ කතා කරලා
1: කියන්නේ මටත් ඒ එක්ස්පීරියන්ස් එක
0: තියෙනවා. අනේ ඒකනේ කියන්නේ. ඔව් එහෙම කියලා තියෙනවා මගේ දැන් ඒ කියන්නේ යාළුවෝ දෙන්නයි කෙල්ලයි ඔහොම ඉන්නවා. ඉතින් එහෙම ප්‍රශ්න වෙන්නේ වනම්මන්. නෑ මෙහෙමනි දැ ඔයාගේ සින්දුවල එහෙම වචනින් වචනට දේවල් ඔයාට අර එක්ස්පීරියන්ස් වෙලා
1: තියෙනවානේ.
0: ඒ වගේ අර
2: ඒ
0: වගේ ඉගැනි ඔය මම කරන දේවත් එහෙම මෙහෙම කොහෙන් හරි මටත් කොනක් ගෑවෙනවා.
1: ඒක
0: දේවල් තියෙනවා.
2: සින්දු තියෙන්නේ වගේ ඔයා එක ඔයා ගර්ල්ට
0: යාළුව දෙන්නයි කෙල්ලයි තුන් දෙනාම යාළුවෝ.
1: යාලෝ එක කෙල්ලට ඒ කියන්නේ ලව් කරන්න පටන් ගන්න කොල්ල දෙන්න එහෙම සීනයක්
0: තියෙනවා. මේ ඉතින් එකේකේව තියෙනවා.
2: ලස්සනයි මං ඇහුවා.
0: Thank you thank
2: you. මේ ස්ටෝරි එකක් පොඩ්ඩක් කියන්න ඉතින්. ඇත්තටම වාඩ එහෙම උනානේ.
0: එහෙම ඉතින්.
1: ගජිද්දවල්
0: තියෙනවා දැන් යාට ඕනේ දැන් ඒක අහගන්න දැන්.
1: ගජිද්දවල් එනවා.
2: මම මම නේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ සෝරි ආ. සෝරි වාරි කරා.
0: අහන්න මෑගනු ප්‍රශ්නයක් දෙයක් අහන්න ඕන.
1: ඔව් කියන්න මොනවාද ගජිද්ද මගේ අහන්න ප්‍රශ්න. තේකබ්බුම අනිවාර්යෙන් තේකබ්බු. ගජිද්ද ඇත්තට යනවා. ගජිද්දගේ තියෙන ඔයිට වැඩි ලස්සන ස්ටෝරි නේද? ගජිද්දගේ කතා ඇහුවොත් දවසක් හරි
0: දැන් අපි ඉස්සල්ලා අහගෙන හිටි.
1: ඕ තව මදි ඉතින් දැන් ගජිද්ද මේ අපි ගජිද්දගේ සින්දුවක් අහන්නත් ඕනේ. පොඩ්ඩක් එකක් කියද? දැන් බැයිද? මොකද කියන්නේ තේකබ්බුන්න ඕනද? අපි ජෝඩු දාලේ
2: නිසල් නෑ බඳවන්න
0: කලබලන්නෑනේ
3: බඳවන්න හරි කලබලයනේ බං මට බඳින්න බෑදැන් තම විසි අතයින බං තම විසි අතයින බං හැබැයි එයමට ඔය මට මනාප නම් බං අපි චෝටු දලයන් මේ තිරිකලෙ බං ඔය මට මනාප නම් බං හවසට කැන්දන් එන්නම් අපි චෝටු දලයන් මේ තිරිකලෙ බං ඔය මට මනාප නම් බං හවසට කැන්දන් එන්නම් මකුල් පෝරු පඳින්නම් දීකෙට නැකත් කියන්න ගමටම කියන අද මං ඔය මගේ නොන කියලා බං අපි චෝටු දලයන් මේ තිරිකලෙ බං.
1: නියමයි නියමයි ලස්සනම ලස්සනයි. දැන් ඔයාගේ කතන්දරේ ටිකක් දිග වැඩි නේද? අපි ඊළඟ බ්‍රේක් එකකින් කතා කරන්න ගත්තොත් හොඳයි කියලා හිතනවා නේද?
2: නෑ දැන් කතා කරලා ඉවර කරමු.
1: බෑ
0: වෙලා නැහැ. ආසයි ඒක නංගලේ
2: කියලා.
0: කියලා
2: නෑ. පොඩි වෙලා. ඔව්. ඉක්මනට
1: ඉවරද? අපි එහෙනම් පොඩි තේකක් දීලා මේ
2: බිස්කට් එකක් කාලා.
1: බිස්කට් එකක් කාලා. මෙතන බිස්කට් කනවා කියලා හිතයි. අපි ඉස්සර කතා කරමු නේ.

0: මේ කතාව පටන් ගන්නේ රුකාන්තගේ
1: සුවඳ දෙන මල් වනේ.
0: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි කුමාරයා. මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
1: ගැහෙනවා.
0: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න අද රෑ 7ට සිනමන් ලේක් සයිට් ඉම්පීරියල් කෝට් එකට එන්න.
2: සජීවී ප්‍රසංගය, සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමඟ.
3: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
2: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM.
3: මතකද ඒස් දිහා බලාගෙන ආදරේ කියපු දවස?
2: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් රතුපරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 245යි, කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 345යි, දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි, දේශීය සුදු නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 199යි, පිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 156යි. මෙම මිලකනන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 මේ මාස 22 සිට 24 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
3: සීඩීවී රන් නැදෙන ස්තරම් තැනක්
4: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතුවන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
5: තාත්තේ මෙන්න ඔය අයියා කියන සින්දුව වෛරල් වෙලා.
6: දුවේක Facebook එකට දැම්මද?
5: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
7: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
8: සීත Voice of Family.
9: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800ට WhatsApp කරන්න.
10: 98.2 98.3

0: අම්මෝ මේ මේ දැන් අපි ගජිදු පැත්තට හැරෙන්නේ. ගජිදුගේ ජීවිතේ
1: මම පැත්තට හැරෙයි.
0: දැන් නුඹට දුන්නාලේ ජෝඩු දාලා යන් ඊට පස්සේ බැන්දම තේරේ. මේ තුනේම සංගවිච්ච දේවල් ටිකක් තියෙනවා.
1: නෑ.
0: නැද්ද?
2: මම නන් දන්නවා.
0: මාත් දන්නවා. අපි පොඩ්ඩක් කියමු ඉතින් නේද? අපි පොඩ්ඩක් කියමු මොනවාද? මොනවාද මේ වචන ඔය අර කලින් කිව්වේ මේ වචනේ මෙයා වෙනුවෙන් කියලා. ඒ ලස්සන කැලේ ගල්ලන් කියමු.
1: මොකද්ද?
2: පළවෙනි සින්දුවේ
0: නුඹට දුන්නාලේ සකුරාමල්
1: ඉතින් හැදුනා.
0: හැදුනා. ඒ වගේ ක්‍රෂ් එකක් වෙනුවෙන් තමයි සින්දුව ඔයා හදන්නේ.
1: ඔව්.
0: ආලියන්නේ ඒ තරම් ක්‍රෂ්. එයාගේ ලස්සනම දේ මොකද්ද ඒ ක්‍රෂ්? ඔයා ක්‍රෂ් කරපු ගර්ල් ගේ ලස්සනම අවයවේ මොකද්ද?
2: S2.
0: ඔය ඉතින් දැන් නිසලනි කියන්නේ.
1: මන් දන්නේ නැහැ නිසල තමයි කියන්නේ මම කියම කිව්වේ නැහැ ඉතින්. හරි අපි ඊළඟ සින්දුවට යන්න.
0: කියන්නේ කියන්නේ.
1: මොකද්ද?
0: හරි ඊට පස්සේ නුඹට
2: කියන්නේ දැන් යා අහගෙනවත් හිටියොත් මේක දැන්වත් එයා තේරුම් ගන්නේ නේ නේ. නෑ නෑ මම තියෙන්නේ මෙතන කියලා.
1: දැන් ඇයි ඒ ප්‍රශ්නයක් ඇදලා ගත්තේ?
0: නෑ ඒ කතාව හරි ලස්සනයි. මං කියන්නේ මිනිස්සු එහෙම තමයි ආදරේ කරන්න ඕනේ. ඒක ඔයා ඇත්තටම කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැමෙන්නේ. ඇත්තටම ගංචු තු මොකද්ද ඒකේ රහස? කිසි දෙයක් බලාපොරොත්තු නොවි ආදරේ කරනවා කියන එක.
1: ඒකට තමයි ආදරේ කියන්නේ නේ.
0: ඒකට තමයි ආදරේ කියන්නේ නේ.
1: එහෙම තමයි ඉතින්.
0: හරි නුඹට දුන්නාලේ ලියනවා. ඊට පස්සේ ලියවෙන සින්දු ජෝඩු
1: දාලා. ජෝඩු දාලා බැන්දම දෙනවා. සීරීස් එකමයි බඩක්. එයාටම හදපු එකක් තමයි ඉතින්. එයාට හදපු සින්දු.
0: ඒ සින්දු වල අර වචන කොයි වගේද නිකන්. අර නුඹට දුන්නාලේ එකේම කෑල්ලක් තියෙනවා ජෝඩු දාලා යන් සින්දුවේ.
1: ඔව් නුඹට දුන්නාලේ මං වෙන කාටවත් දෙන්නේ නැහැ මං. අර මං කිව්ව සීරියස් එකක්. ඊට පස්සේ බැන්දම තේරෙවන් එකේ මම දානවා ආයෙත් අවශ්‍ය කරත් බලන්න අපි සකල බලන්න යන් කියලා. ඉතින් ඒ ටික තමයි ඒ ඒ අර හිතේ තිබ්බ දේවල් ටික තමයි සින්දුවකින් තමයි මං එයාට
0: ආදරේ පෙන්වුවේ.
1: ඔව්
0: ආදරේ පෙන්වුවේ.
2: තාම කියලා
0: නෑ. තාම ආදරේ පෙන්වනවාද? ඒ කියන්නේ තවත් එයා වෙනුවෙන් සින්දු කරනවද?
1: නෑ ඉතින් මම
0: නෑ
1: එහෙම ඇති කියන එක නෙමෙයි ඉතින් දැන් ඉතින්
0: ඔළුවට આવොත් එකක් ලියනවා. එහෙමද?
1: දැන් යාටත් අවුල් යනවා ඉතින් මෙහෙම සින්දු මගේ දකින්නකට ඉතින් මම මෙහෙම ඉතින් ඒකින්ද මම එහෙම තව සින්දු හැදෙන්නේ නැති වෙයි. ඒ සින්දු තුනක් දැම්මා. ඒ ඇති ඉතින් දැන්.
0: දැන් ගෙදරින් බල කරනවද ඇත්තටම මැරි කරන්න මැරි කරන්න
1: කියලා? දැන් නෑ ඉස්සර තිබ්බා.
0: ඉස්සර තිබ්බා.
1: තිබ්බා. ඒක තමයි අම්මා මාව බඳවන්න කලබලයි නේ
0: මේ. ඊට සම බඳින්න කිව්වම
1: දැන් එහෙම කලබලයක් නෑ.
0: ප්‍රොපෝසල් ගෙනවද ඔයාට?
1: මෙයා නිකන් ඔක්කොම
2: මෙයා දන්නවා.
1: මෙයා නිකන් දැනගෙන අහනවා.
2: එයාට තේරෙනවා.
1: එයාට තේරෙනවා නේ.
0: මට තේරෙනවා. මන්ද වයසයි නේ.
1: ඔයා සාත්‍ර කියනවාද?
0: නෑ මන්ද වයසයි මට තේරෙනවා.
1: 35 නේ.
0: 31යි.
1: මේ එහෙම තමයි ඉතින්. හදන ඉතින් අපි නිසල්ටත් යන් ඉතින් ප්‍රශ්නේ කොහොමද නිසල් ඉතින් ඊළඟ සින්දු ඇදුනේ?
0: නෑ ඇත්තටම ගජිද මේක සීරියස් ප්‍රශ්නයක්. මේ මේ සින්දුත් එක්ක කියන්නේ ආදරේ දැනනවා කියන එක ඔයාට කොහොමද ෆීල් වෙන්නේ? කියන්නේ ඔයාට සින්දුවක් ලියන්න ගත්තාම ඒක එක දිගටම ලියාගෙන යනවාද ඊට පස්සේ කඩින් කඩද ලියන්නේ කොහොමද ඒක වෙන්නේ?
1: ඒ කියන්නේ මම දැනට හදපු සින්දු වල සමහර කියන්නේ ලිරික්ස් කියන්නේ ලිරික්ස් ටික එන්නේ සමහරලාට ඒ වෙලාවෙම ඒ පේලියම එනවා.
0: හරිද?
1: ඊට පස්සේ මෙලඩියත් එක්කම එනවා සමහරලා. දැන් සමහර කට්ටිය ලිරික්ස් වලට මෙලඩි දානවා. සමහර කට්ටිය
0: මෙලඩියට
1: ලිරික්ස් ටික දානවා. සමහරලාට ඒ දෙකම එකපාර එන්නත් පුළුවන්. කියන්නේ පොඩි කෑල්ලක්.
0: ඒ
1: කියන්නේ කැචීම සින්දුවේ කැචීම කෑල්ල. ඊට පස්සේ සමහර දැන් මං ඔය මට දෙන ලෝ බයි සින්දුවත් අලුතෙන් දාපු සින්දුවේ මුල් ටික පොඩිම වෙලාවකින් ආවිල්ලා ගයිඩ් එකක් ඉක්බන්න හදලා හැබැයි වර්ස් එකට මාසය 2-3ක් විතර ගියා. වර්ස් එක වරක් වෙච්ච හින්දා තමයි සින්දුවත් පොඩ්ඩක් වරක් වුණා.
0: ආ එහෙම අවස්ථා තියෙනවා. ඒක
1: එහෙම තියෙන දේ අර අපි අර සමහරවිට බ්ලොක් වෙනවා. ඒ කියන්නේ අයිඩියා එකක් නැහැ. කොහොමද පටන් ගන්න කොහොමද ඉවර කරන්න කියලා. අර දැන් පර්සනල් එක්ස්පීරියන්ස් එකක්

0: දැන් දැන් ඔය සමහර ලිරික්ස් වල තියෙන්නේ ගොඩක් මං කියන හොඳම සින්දු වල අනිවාර්යෙන් ලිරික්ස් ලියපු කෙනා අනිවාර්යෙන් මොන හරි දෙයක් එයාගේ එක්ස්පීරියන්ස් එකක් හරි යාගේ ආලෙක්ට හරි වෙච්ච දෙයක් ලොවෙත් අර සමහර සින්දු තියෙන්නේ මාර ලස්සන සින්දු දැනෙන සින්දු තියෙන්නේ ඒවා නිකන් එන්නේ නැහැ මම නම් කියන්නේ ඒක අනිවාර්යෙන් තමන්ට දෙයක් වෙන්න ඕන නිසා නැත්තම් අර පුළුවන් මේ මොකක් හරි අපි ඉමේජින් කළා අපි කතාවක් මවාගෙන හදන්නත් පුළුවන් නැත්තම් අපිට වෙච්ච දේ ලියන්නත් පුළුවන් ඉතින් එහෙම
1: තමයි එහෙම තමයි ලියවෙන්නේ එතකොට දැන් ජපානේ ඉඳන් ලංකාවට එනවා දැන් සින්දු කරනවා සින්දු හදනවා ආයි ජොබ් එකක් කරන්න බලාපොරොත්තුවක් නැහැ මේක තමයි ඔයාගේ ජොබ් එක
0: මේක තමයි ජොබ් එක මියුසික් තමයි ඉතින් ජොබ් එක ඉතින් මම මියුසික් ගොඩක් සින්දු සිං කරනට ගොඩක් කරන්නේ සින්දු හදන එක ප්‍රොඩියුස් කරන එක ලිරික්ස් කරන එක ඉතින් එහෙම කරන් ඉතින් ෂේප් එකේ ඉන්නවා
1: ෂේප් එකේ
0: තව අයිඩියාස් වගේක් තියෙනවා ඉතින් ඒ අයිඩියාස් ටිකත් ඒක එළියට දාලම බලමු ඉතින් තව අවුරුදු දෙක
1: තුනකින් ඕනේ දැන් ඉසල මට මේ ගොඩක් වාගේ චැට් එකේ වත් කතා කරද්දී නිතරම ඉතාලි ඉතාලි මගේ ඉතාලි යාළුව මගේ ඉතාලි යාළුව මොකද මේ ඉතාලියත් එක්ක තියෙන සම්බන්ධය
2: යන්න මොකද කියන්න එපා කිව්වනේ ඉතාලි සම්බන්ධය ඒ කියන්නේ අපේ මේ ෆැමිලි එකම එහෙ ඉතාලි ඉන්නේ මමත් ඉපදුනේ එහෙ ඊට පස්සේ
1: දැන් අම්මා තාත්තත් එහෙ
2: අම්මා තාත්තත් එහෙ අයියා ඉන්නවා එහෙ අපි හතර දෙනා මම විතරයි දැන් මෙහි ඉන්නේ.
1: හ්ම්
2: හ්ම්. ඊට පස්සේ ඉස්කෝලේ යන්න තාත්තා මෙහෙට එවනවා. අයියායි මාවයි දෙන්නවා.
1: ඒ කොයි කාලෙද?
2: ඒ තුන් දින.
1: එක වසරට. ආ කැලිම එක වසරට මෙහෙට
2: එනවා. එක වසරට මෙහෙට එනවා.
1: හ්ම්
2: හ්ම්. එතනින් ඉඳන් දිගටම 10 ඒ කියන්නේ ඕලෙවල් වෙනකම්ම
1: ඉස්කෝලේ යනකම්
2: ඉස්කෝලේ නිමාඩුවට මෙහෙ යනවා මාසයක් ඉන්නවා ආයෙ එනවා
1: එහෙම
2: තමයි හිටියේ
1: එහෙම තමයි හිටියේ දැන් කොහමද යනවා එනවා සින්දු කරනවා එහෙමද
2: ඔව් දැන් කියන්නේ මම
1: කොච්චර කාලෙකින් ගියේ නම් ඉතාලි පැත්තේ
2: අවුරුදු 3කට විතර පස්සේ ගිය අවුරුද්දේ තමයි ගියේ
1: ගිය අවුරුද්දේ කියා
2: ගියේ
1: ආයෙ යනවද
2: ආයෙ යනවා ලබන සතියේ
1: ආයෙ ඉන් ආයෙ යනවා ලබන සතියේ යනවා
2: ඔව් ඒත් අපි මේ කොන්සර්ට් වගේකට මේ යන්නේ ටුවේ එකට දිනේශයලා අපි ශනුද්දීලා කට්ටියම
1: කට්ටිම යනවා. එනං අපි ඊළඟ පැයේදී හම්බ වෙමු. දැන් අනිවාර්යෙන් තේකක් දෙනවා.

0: අනුන්ගේ වැරදි හොයන්න කියොත් තමන්ගේ නිවන මග හැරෙන්න පුළුවන්.
1: අනිත්ගේ වැරදි පාඩු හොයන්නට යන්න අවශ්‍ය නැහැ. තමන් හොයන්නට ඕනි තමන්ගෙන්. තමන් තමන්ව හොයාගත්තොත් පින්වතුනි ඒකෙනා තමයි කවදාකරි සංසාර දුකින් මිදහස් වෙන්නේ.
0: ලංකරගන්න ධනය අත්හැරෙන බව දන්නවනම් හිත රිදෙන එක අවසන් වෙනවා.
1: අපි අනාගතේ මොන සැප සම්පත් ප්‍රාර්ථනා කළත් ඒ සැප සම්පත් පින්වතුනි අපේ ජීවිත කරා පැමිණියත් ඒ හැමදේම පින්වතුනි කවදාකරි අනිත්‍ය වෙලා යනවා.
0: සසර ගමනක අවසන නිවන හොයා ගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයාණෝ පූජ්‍ය කෑකල්ලේ ආදිච්ච වංශ ස්වාමින් වහන්සේ.
3: හතර වටේම පත්තර තප්පරේට සියතට.
0: සියත පත්තරේ.
3: උදේ 7:50ට අනුග්‍රහය.
4: සීලිවිරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
5: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
6: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery ekvelidigena warranty ek activate kara sama satyekama agal 55 LED TV ekak bina ganna.
7: Dan Voxula Swethi weda kuliyak nathuwama thoragat bangle saha chain sadaha obata thoraganna loku collection ekatuwak thiyenawa. Ikman karanna me masa 29 dakwa pamanai. Vistara danaganna danma katha karanna. Binway 112 414 414 kondesi sahithai. Voxula samada oba samagai.
8: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
9: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
10: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම් දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
7: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
3: සියත ක්‍රේසි වෙන්දේසි.
7: සිකුරාදා හවස 5ට සියත අහන්න.
11: Powered by Bid to Win.
12: සැන්ඩි ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්න නේද?
13: ඕ මම බයයි මකල.
12: බයයි නේද තමයි මට දවසක් හොල්මනක් හම්බෙලා කිව්වා.
13: හේයි මොනවද කිව්වේ?
12: කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දට ඔයා බය වුණා.
3: ඩාඩං. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට. අනුග්‍රහය.
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
14: ගජිනු ෆොන්සේකා සමගින් නිසල කාවින්ද සියත T20.
15: අනුවටයි දශම දෙකෙන් 98.7.

0: කතා දිවයින පුරා
1: Good morning උදේ කලහයි දැන් වෙලාව
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO Mangrove හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි

0: क्या था टॉप स्टोरी
1: පලත් සභා ඡන්දය ගැන කොමිසමෙන් පැහැදිලි කිරීමක්. පලත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ තේරීම්කාරක සභාව විසින් සකසන ලද වාර්තා පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යුතු බව මැතිවරණ කොමිසම පවසනවා. මැතිවරණ කොමිසමේ සභාපති RML රත්නායක පැවසුවේ තේරීම්කාරක සභාව පසුගියදා රැස්ව අතර ඒ සඳහා මැතිවරණ කොමිසමේ සමාජිකයන් දෙක් වූ බවයි. එදින නීතිපති දෙපාර්තමේන්තුව විසින් මැතිවරණේ පැවැත්විය යුත්තේ කුමන ඡන්ද ක්‍රමවේදයකටද යන්න සලකා බැලූ බවද ඔහු ප්‍රකාශ කළා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ පළාත් සභා ඡන්ද විමසීම පිළිබඳ වාර්තාව තේරීම්කාරක සභාව විසින් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කළහොත් මැතිවරණ කොමිසමට ඡන්දය පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බවයි. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් සොයා බැලීමට තේරීම්කාරක සභාවක් පත් කරනු ලැබුවා. ඒ මාස 3ක කාලයක් සඳහායි. මැතිවරණ කොමිසමේ සභාපති RML රත්නායක පැවසුවේ මේ වන විටත් තේරීම්කාරක සභාවේ කාලය අවසන් වී ඇති බවයි. දැන් විදෙස් පුවත. උතුරු චීනයේ ගල්ලංගුරු පතලක සිදු ගෑස් පිපිරීමකින් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් තිබෙනවා. පිපිරීම හේතුවෙන් පතල තුල සිර වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 38 දෙනෙක්. විෂවායු ආග්‍රහණය වීම හේතුවෙන් එම පිරිසගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස පිරිහී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පිපිරීම සිදුවන අවස්ථාවේ අදාළ පතල තුල කම්කරුවන් 247 දෙනෙකු සිට ඇති අතර ඉන් 201 දෙනෙකු ආරක්ෂිතව මුදාගෙන තිබෙනවා. සීත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: හරිද?
1: හරි.
0: ලස්සනයි යන්නේ. ඒක මං මේ අද තමයි මේ දැනෙන්න
1: අහන්නේ. ඉරියන් මම කලින් අහලා නෑ. ඉතින් දැන් ඔයාලට එන්න කියලා තියෙන සින්දු අහන්න
2: ගහලා නෑ.
0: දැන් මං ඇහැව්වා. අද තමයි දැනෙන්නේ. ඇහුවා.
1: දැනෙන්නේ. ඒකේ මම ආසම වර්ස් දෙකට.
3: මේ ඇත්තම මේක ඒකොස්ටික් කියද්දි මම හිතනවා ඒක ඒකොස්ටික් වර්ෂන් එක තමයි ඒක ලස්සන. කියන්නේ
1: අර ඇත්තම මමත් ආසයි ඒකොස්ටික්.
3: ඉතින් ඒ ඉලෙක්ට්‍රොනික මියුසික් එක කියනවට වඩා ඒක පොඩ්ඩක් ඉහින කාම්
0: මරු. මරුනේ.
3: ඔබ නිසල් කාම්නේ.
0: කාම්නේ. ඔයත් කාම් නිසලුත් කාම් දෙන්නම කාම්. දැන් මේ දැන් ඕගොල්ලන්ගේ සින්දු කට්ටිය දැන් හිතමු නිසල ආගිල් මහේ කුරුල්ලෝ සින්දු දැන් ඕගොල්ලෝ මේ ෆීල්ඩ් එකට අලුත් අලුත් ජෙනරේෂන් එකේ කට්ටිය එතකොට ඔයාගේ සින්දු මේ වෙන කට්ටිය කවර් වර්ෂන් කරනකොට ඕගොල්ලන්ගේ ප්‍රතිචාරය කොහොමද? අපි නිසලගෙන් මුලින් අහමු.
1: මගේ සින්දු එහෙම වෙන අය කියලා එහෙම කවසේම මම කරා. මං ඉතින් ඒවා බලලා මං සතුටු වෙනවා. මං එහෙම මගේ අකමැත්ත නැහැ.
0: මට කීයක් හරි දෙන්නේ
1: ඉතින්. නෑ එහෙම එකක් නැහැ.
0: ඔයගොල්ලෝ views ගන්නවා නේ ඔයගොල්ලෝ මගේ සින්දු කියනවා නේ එහෙම එකක්
1: නැහැ. නෑ නෑ මං එහෙම කිසිම අකමැත්ත නැහැ. දැනටත් ලංකාවේ කියන්නේ හැම බෑන්ඩ් එකක්ම මගේ සින්දුව ඒගොල්ලන්ගේ session එකේ තියෙනවා. මේ සමහර අය කතා කරලා ඒක කරන්න කලින් අහනවා. මේ මත්
0: සමහර අය අහන්නේ.
1: සමහර අය අහන්නේ.
0: ඒක කමක්
1: නැහැ. කමන්නේ.
0: ඕන එක කියන්නේ. දැන් ඔයා කාගේද එහෙම වෙන අපේ ලංකාවේ ඉන්න සිංගර්ස් ලාගේ එහෙම සින්දු කියලා තියෙනවද ස්ටේජ් වල?
1: ඔව් ඔව්. ඒකෙන් මම
0: ආ වැඩි මාස මොන සින්දුවටද ඒ කියන්නේ? එහෙම නිතරම වාට කියන්න සිද්ධ වෙලා තියෙන සින්දු.
1: නිතරම කියන්න සිද්ධ වෙලා තියෙනවා කියන්නේ මම නිතරම කියන්නේ දැන් එහෙම දැන් මගේ සින්දුවක් ඇරෙන්න මම නිතරම කියන්න කැමති සේනක බටගොඩ සර්ගේ සින්දු.
0: මොකද සින්දු?
1: එයාගේ සින්දු ඔක්කොම මම කැමතියි. ඔක්කොම කැමතියි. ඒවා තමයි ඉතින් කොයි හරි ගිහලා සෙට් වුණ ගමන්ම පළවෙනියටම කියන්නේ ඉතින් ওই ටික කියලා තමයි ජාමේ බේරගන්නේ.
0: බේරගන්නේ. එතකොට ගජිඳු ඔයාගේ සින්දු වලට එහෙම කවුරු හරි කවර් වර්ෂන් කරනවා නම් ඔයාගේ ප්‍රතිචාර
3: මාරු නියම මම මාරාසයි මේ ඒ කියන්නේ ඒකේ ආතල් එක තියෙන එකේ සතුට ආතල් එක තියෙන්නේ මේ අර මගේ සින්දු මම ලිරික්ස් මෙලඩි මම කරලා දාලා ඒ සින්දුව ලස්සන හින්දා හරි හිතට වැදුණු හින්දා හරිනේ කව එකක් දාන්නේ. ඒක තමයි මට මුලින් වෙන සතුට. මේක හොඳ හින්දා තමයි මේ කව එකක් දාන්නේ. ඒතර මට තව ප්ලස් පොයින්ට් එකක් තියෙනවා. මේක ලිරික්ස් කරෙත් මම මියුසික් කරෙත් මම මෙලඩි කැහදුවෙත් මම කියලා. ඒ ලස්සන හින්දා තමයි ඒක මට මාර සතුටුයි. ඒතර වෙන කෙනෙක් ඒක කැමති හින්දා දාන එක සහ මම මාර ආසයි මගේ සින්දුවක versions ගොඩක් ඉදිර අහන්න. කොහොම මම ජෝඩු දාලයන්ගේ ගොඩක් දැකලා දිනව කවර්ස්. මා ලස්සන කවර්ස් ටිකක්. ඉතින් මම ඒක දකින්න මම මිස් කළත් ඇති මට දකින්නකොට මම කමෙන්ට් දානවා ඒගොල්ලන්ට මම මෙසේජ් දානවා. මම දන්න කටි දන්න මම අනිවාර්යෙන් විශ් කළා දානවා. මේ මට දෙන ලෝබේක සෑහෙන කවර්ස් වගේ තිබ්බා. නුඹට දුන වලේ එකටත් වඩා ගොඩක් තිබ්බා මට දෙන ලෝබයි එකේ කවර්ස්. ඉතින් මට මට ඇත්තටම සතුටුයි සහ මම අර නිසල කිව්වා වගේ මගේ සින්දු සමහර බෑන්ඩ්ස් වල පේන මම මාර ආසයි. මම ඒවට කමෙන්ට් දානවා. කියන්නේ ඒ කියන්නේ ඒක වෙනම ඒගොල්ලන්ගේ රහන්නේ ඒ මියුසික් කරලා දාන්නේ. ඒතර ඒගොල්ලන්ට ඕන අවශ්‍ය දේවල් දාලා තමයි ඒක වෙනම විදියකට දෙනවා. ඉතින් ඒ සින්දු. ඉතින් ඒක මරු.
0: මරුනේ.
3: ඇත්තටම මරු.
0: එතකොට මේ දැන් AI එක දැන් මියුසික් කියන එක
3: AI එක
0: Artificial intelligence. හරිද? Artificial intelligence. Artificial intelligence. හරිද? එතකොට දැන් AI එක අපි කොහොමද දැන් ඕගොල්ලෝ අලුතෙන්
3: ෆීල්ඩ් එක
0: AI එක අලුතෙන් ෆීල්ඩ් එකට ආපු කට්ටිය විදිහට ඕගොල්ලෝ කොහොමද ඒ තාක්ෂණය බාරගන්නේ?
3: බාරගන්නේ?
0: කෙනෙක් ඒකත් එක්ක මොනා හරි ඕගොල්ලෝ වැඩ කරනවාද?
1: කියනවා
3: කියන්නේ. ඊට පස්සේ බලමු. මෙහෙමයි. අපි දැන් බැලුවොත් එහෙම දැන් මමත් මේ ෆීල්ඩ් එකට තාම අලුත්. හැබැයි මම අවුරුදු 10ක් තිස්සේ මෙලඩීස් සදහද හිටියෝ 2026 නෙමෙයි. ඔව් 16 වගේ මම 15 ඉඳන් තමයි මෙලඩීස් කරන්න බලන් ගත්තේ. එතකොට මේ මෙලඩි එකක් කොහොමද මියුසික් ට්‍රැක් එකක් දක්වා කොහොමද හදන්නේ කියන එක මම 2018 දී ඉගෙන ගත්තා ස්ටුඩියෝ එකකින්. දැන් පෙරේගේ ස්ටුඩියෝ එකට ගිහිල්ලා මම මන් දැනගත්තේ. එතකොට ඒ කාලේ AI කියන එක සමහරට තියෙන්නේ නැති අපි දන්නේ.
0: අතර
3: මෙච්චර ස්ප්‍රෙඩ් වෙලා තිබ්බේ නැහැ. මම මෙතනදී කියන්නේ යන්න යන්න ඒ කියන්නේ අපි ඉස්සරහට යන්න යන්න ටෙක්නොලොජි එක වැඩි වෙනවා. ඒක අපි මොන විදියට යූස් කරන විදිය තියෙන අපේ අතේ. සහ දැනට AI වලින් දැන් ලිරික්ස් ටිකක් දැම්මොත් මෙලඩියක් හැදිලා එනවා දැකලා තියෙනවා. දැන් දැන් ගොඩක් කමර්ෂල්ස් එහෙම ගොඩක් ට්‍රැක්ස් හදනවා AI වලින්. ඔතනදී හරියට බැලුවොත් එහෙම සමහරවිට කමර්ෂල් මියුසික් කරන කෙනාට හරිය ඔතන පහරක් වදින එකක් තියෙනවා. තියෙනවා. ඒ කියන්නේ මම අපි මෙච්චර මහන්සිලා කරන එක මේක විනාඩියෙන් හැදිලා එනවා කියන එක තියෙනවා. හැබැයි මම අදටත් විශ්වාස කරනවා මේ මේ වෙලාවේදී අර හියුමන් කියන දෙයක් එතන නැහෙනි. ෆීලින්ස් කියන දෙයක් එතන නැහැ. නැහැ. එතකොට තාම මනුස්සය කියන කෙනා ඉස්සරහා ඉන්නවා. AI එකට වඩා. හැබැයි අපිට පුළුවන් AI කියන එක ඒ කියන්නේ හිතන්නකෝ ඔයා මොකක් හරි ප්‍රොඩක්ට් එකක් කරද්දී 100%ක් 2ක් ඒ වලින් අපිට ටෙක්නොලොජියෙන් අනිවාර්යෙන් අපි යූස් කරන්න ඕනේ. අපි ඉස්සරහට යන්න යන්න යන්න අර AI කියන එකත් අර හරි විදියට යූස් කරොත් හොඳයි. ඉතින් ඒවා අපිට ignore කරන්න බෑ. අපි ටෙක්නොලොජි එකේ යන විදියට අපි වැඩේ වෙන්න ඕනේ. ඉතින් නැත්තම් එහෙම කරන්න බෑ. අපි නැත්තම් දැන් ඒ කාලේ තිබ්බ නැති ටෙක්නොලොජි එකක් දැන් ඇවිල්ලා දැන් ඒවත් මියුසික් වලට ඇඩ් වෙනවා. අර සම්පූර්ණයෙන්ම AI කියන එක යොදාගෙන නිර්මාණ කරොත් මං හිතන්නේ ඒක සාර්ථකයි කියලා. මෙහෙම 100%ක් 2ක් සාර්ථක වෙන්න පුළුවන් අර හියුමන් කියන කෑල්ල එතන නැති හින්දා. හැබැයි අර අපිට ඒ ප්‍රොඩක්ට් එකක් කරනකොට එකෙන් ඇඩ් කරගන්න පුළුවන් 1-2ක් විතර එහෙම ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඉතින් ඒකේ හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා.
0: හොඳ පැත්ත අරගෙන ඉන්න ඕනේ.
3: හොඳ පැත්ත අරගෙන හිටියනම් තමන්ගේ වැඩේ තමන් හොඳට කරොත් ඉතින් අවුලක් නැහැ.
0: නිසලගේ අදහස මොකද්ද?
1: ඒ කියන්න ඕනේ හැම දෙයක්ම.
0: එයා කිව්වා ආයෙ මට කියන්න දෙන්න.
1: ඇත්තට මේක තමයි ඉතින්.
0: දැන් ඔයාට නිකන් හිතලා නැද්ද ඔයාගේ වචන ටිකක් දාලා AI වලින්?
1: නෑ මට ඇත්තටම නිකමටවත් හිතිලා නෑ. මගේ ওই දැන් අපේ ළඟම ආශ්‍රය කරන අය ඉන්නවා. කියන්නේ මියුසික් වල සම්බන්ධ නැති අයත් ෆෝන් වලින් ඒ වගේ මේ වගේ දාගෙන කරගෙන ඕවා එක එක වැඩ කෑලි දදා පෙන්නනවා ඉතින්. මට එහෙමවත් හිතිලා නෑ. ඒක ඒක කියන්නේ අපේ වැඩ
3: ඔය තාම හිතන හියුමන් කෑල්ලක්
1: නැති සමහර ඩිවලොප් එක පාවිච්චි කරනවා. අපේ අයත් ඒකේ සමහර දේවල් වලට ඒ වගේ ඒකෙන් වැඩ ගන්නවා. මං කියන්නේ ඒ වගේ අර ගන්න වැඩක් අරගෙන يعني 100%ක්ම අරගෙන හරියන්නේ නැහැ. මෙයා කියන විදියට හියුමන් කෑල්ලක් ඇත්තරම නැහෙනේ. එතකොට ඉතින් අපිට ෆීල් වෙන්නේ නැහැ එහෙම
0: කිසිම දෙයක්. ඒක ඉස්සරහට AI තාක්ෂණය නිසා මියුසික් ෆීල්ඩ් එක පස්සට යයි නිකන් බයක්. එහෙම හිතනවද?
3: අවංගුම නැහැ. එහෙම දෙයක් වෙන්න කියන්නේ කොහොමද කියන්නේ? අර උතන්ට වෙලා දින්නේ ඔය මේ අර කමර්ෂලයිස් මියුසික් වලට ඔය ට්‍රැක්ස් හදද්දී ඔය අපි බෑග්ග්‍රවුන්ඩ් මියුසික් හදද්දී ඕක සමහරවිට යූස් වෙනවා ඇති. ඒතර ඔය කමර්ෂල්ස් මියුසික් කරපු කට්ටියට ගොඩක් දැන් වැඩ මම දන්නේ නැහැ කනේ.
1: නෑ ඇත්ත එහෙම ඇත්ත.
3: වැඩ නැතිව ඇති සමහරවිට ඕගොල්ලෝ දැන් ටක් ගාලා මේ වගේ ආ මේකට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් ඕන දැන් අරයා ගන්නවා නම් මෙච්චර ගානක් ඕකේ පොඩි ගානක් දීලා අරගෙන පොඩි ඩොලර්ස් ගානක් තියෙන ඕක දුන්නා අපිට ඕන විදිහට මේවා කරගත්තා. ඒකේ අර ගුණාත්මකභාවය කියන එක ඒගොල්ලෝ දැන් බලන්නේ නැහැ. يعني බලන්නේ නැහැ. හැබැයි දැන් මම කියන්නේ ඒක කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. අර මම කිව්වේ මේ අර කමර්ෂල් මියුසික් හදපු කට්ටියට එහෙම පාරක් වැදිරලා තියෙනවා. හැබැයි ඉතින් ඒක ඉතින් එතකොට එයා එතකොට ඒගොල්ලෝ දැනගන්න ඕනේ. දැන් මේ මම මේ කියන්නේ පාරක් වැදිරලා කියන්නේ මේ මට මොකෝ මං කමර්ෂල් මියුසික් කළා මම මේ ළඟදී ආපු කෙනෙක් නිසා මගේ වැඩ මියුසික් කරන්න කියන්නේ මම කියන්නේ. එහෙම වෙලා තියෙනවා. ඒත් ඒක අර මම කිව්වේ ඔතන හියුමන් කෑල්ලක් නැහැනේ තාම. හරියට ඇවිල්ලා තියෙන්නේ. සමහරවිට ඉස්සරහ ඩිවලොප් වෙන්න පුළුවන්. ඉතින් ඩිවලොප් වුණා නම් ඉතින් හොඳයි නේ ඉතින්. එතකොට මරු කම්පිටිෂන් එකක් එනවා නේ. දැන් AI හොඳ සින්දු ටිකක් හැදෙද්දී අපිත් බලනවා අපි කොහොම හරි අපේ හොඳ සින්දු ටිකක් හදන්න. එතකොට හොඳ කම්පිටිෂන් එකක් ඇවිල්ලා මං හිතන ඉන්ඩස්ට්‍රියක් විදියට ඩිවලොප් වෙනවා. මොකෝ කම්පිටිෂන් එක තියෙන. කම්පිටිෂන් එක තියෙන කියන්නේ මෙයාව කපන්න අරයව කපන්න කියන එක නෙමෙයි. මෙයා නිසලා හොඳ සින්දුවක් දැම්ම කියන්නේ නිසල් තව ඉස්සරහට යනවා. ඒතර මෙයාට අපි ප්‍රශ්නයක් දානවා නැතුව. ඒ කියන්නේ ප්‍රශ්නයක් දාන එකවත් මෙයාට ඉරිසියා කරන එකක් නෙමෙයි. නිසලට වඩා අපි හොඳ සින්දුවක් දාමු කියලා දැන් කවුරු අලුත් ළමෙක් අලුත් ආටිස්ලා අලුත් ළමයි මමත් අලුත් මං කියන්නේ
1: ඒක අර
0: හිතෙන්න පුළුවන්
1: තනියෙන්ම වුණත් තියෙන්නේ ඒකම තමයි. ඒ කියන්නේ මම දැන් සින්දුවක් දැම්මොත් මම ඊළඟට දාන එක කලින් දැම්මට වඩා හොඳ එකක් කරන්න තමයි මම බලන්නේ. තමන්ගේ ඇතුලෙම තියෙනවා ඒක
0: කම්පිටිෂන් එක.
3: දැන් ඉගෙන මේ ලංකාව දැන් මේ ජෙනරේෂන් එකේ හොඳම ආටිස්ට්ලා ටිකක් බිහිවෙලා ඉන්නවා. සහ හොඳ කම්පිටිෂන් එකක් තියෙනවා. සහ ඒ කම්පිටිෂන් එක ඇති වෙන්න තමයි. ඉගෙන අපි හැමෝම යාළුවෝ. ඒ කියන්නේ තව මට මීට වඩා හොඳ සින්දුවක් දාන්න ඕනේ. මේ ඔඩියන්ස් එක අල්ලන්න ඕනේ කියන එක දැන. එතකොට ඉන්ඩස්ට්‍රි එකක් විතර මේක ඩෙවලොප් වෙනවා හොඳ සින්දු ටිකක්. ලංකාවේ මිනිස්සුන්ට අහන්න ලැබෙනවා. ඉතින් එහෙම තමයි වෙන්න ඕනේ. අර මං කිව්වේ AI එකත් එහෙම ඩෙවලොප් වෙන්න. ඉතින් අපි අනිත් පැත්තට දැම්මොත් එහෙම ඉතින් ඒක මරු ඉතින් හොඳයි ඉතින්.
0: හොඳයි. අපි පොඩි බ්‍රේක් එකක් කරන් යමු. උදේකලා 6:23 දැන් වෙලාවයි.

0: සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: වාහන 1500ක් කියනවා, 2000ක් කියනවා, 4500ක් හරි brand new agents අවසින් බොහොම අක්‍රමික විදියට LC ප්‍රමාණයක් ඕපන් කරලා තිනවා අන්තිම සුමානේ කියලා. නමුත් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ගැන සොයලා බලලා මේක ගැන මොකක් හරි අක්‍රමිකතාවයක් වෙලා තිනවා ඒ ගැන තීරණයක් ගන්න කියලා.
2: වාහන 4000ක් ගෙනාවා, කවුරු හරි inside information දීලා ලාභයක් හොයාගත්ත සම්පූර්ණ වැරදි. ගෙනල් තියෙන 1782යි. හැබැයි ඊට කලින් වාහන 7000 ගණන් ගෙනත් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වෙදී. ඒක විතරක් නෙමෙයි මේ ආශිරන කාරණේ. අදාළ බදු වැඩි කරාට පස්සේ මැයි මාසේ 18 වෙනිදා ගෙනලා තියෙනවා වාහන 9420 තොර මේ බදු වැඩිපුර ගෙවන්න ගෙනල් තියෙන නං අර 1782 පවා සාමාන්‍ය ක්‍රියා පරිපාටිය ඇතුළේ ගෙනාප එකක් මිසක් කිසිදු ආකාරයකට එහෙම තොරතුරු යන්නේ නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
4: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
5: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
6: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර. ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගල් හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.

0: දැන් වෙලාව හවස 3යි විනාඩියකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Theater Top Story.
1: පලාත් තුනකට හෙටත් අදවැසි. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට හෙට මිලිමීටර 100ක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100ක වැසි ඇතිවිය හැකි බවයි. නිරිත දිග මෝසම ක්‍රමයෙන් දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ඇතිවිය හැකි. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් හෙට පස්වරුවේ වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දැන් විදෙස් පොතක්. යුද්ධය අවසන් කිරීම සඳහා පොළොල් ගිවිසුමකට එළඹීම සඳහා දරන උත්සාහයන්වලට පූර්ණ සහාය ලබා දෙන බව කටාර් රාජ්‍ය දෙනුම් දී තිබෙනවා. ඒ රට අග්‍රමාත්‍යවරයා සහ විදේශ මාත්‍යවරයා ඉද ඉරාන විදේශ මාත්‍ය අබ්බාස් අර්ක්චි සමග පැවැත් වූ දුරකථන සංවාදයකදී හොමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හෝ එය කේවල් කිරීමේ සාධකයක් ලෙස පවත්වා ගැනීම අර්බුදය උග්‍ර කිරීමක් බවයි කටාරය සඳහන් කළේ. ජාත්‍යන්තර නීති අනුගමනය කරන ලෙස කටාරය සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කළා.
0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: Falcão AT. Falcão AT.
1: දවසින් දවස මොහොතින් මොහොත වෙනස් වෙන ලෝකේ අලුත්ම දේවල් ඔක්කොමත් එක්ක අපි ලෑස්ති යන්න ලෝකෙ වටේ මේ සතියට. මං ආගෙන පහුගිය සතියේම මම නැතුව සැහැන්න ලොකු ලොකු දේවල් කියනවා. සතුටින් ඉන්න ඇති.
2: අයිබෝර් පහුගිය සතියේ කිසි කරදරයක් නැතුව අපි වැඩේ කළා. මේ සතියෙත් අපි ලෝකෙ වටේ වෙච්ච අලුත් සිද්ධි ටිකක් හොයාගෙන ඇවිදලා තියෙනවා. මේ පහුගිය සතිය ඔයා කොහෙද ගියේ? අපිව අමතක කරලා අපිව හලලා
1: කොහෙවත් ගියේ නැහැ. එන්න බැරි ගානට අසනීපුණා. ඉතින් බොහොම කාලයකට පස්සේ මේ දවස්වල ඉතින් උණහෙම් බිරිස්සාවක් ඇස්ස ඉන්ෆ්ලුවෙන්සා වගේ දේවලුත් තියෙනවානේ. ඉතින් පරිස්සම් වෙන්න ඕනේ හැමෝම මේ තියෙන කාලගුණ තත්ත්වෙත් එක්ක.
2: පහුගිය සතිය ඔයා ආවේ නෑනේ. ඔයා දන්නවද ඒ අස්සේ ලෝකේ වෙලා තියෙන වැඩක්, රටක අග්‍රමාත්‍යවරු දෙන්නේ කරපු වැඩක් හින්දා සමාගමක කොටස් මිල වැඩි වෙලා තියෙනවා. මේකට හේතු වෙන්නේ චොකලට් පැකට් එකක්. මේ ගැන විස්තරي අපි හොයාගෙන ආවා ඔබට කියන්න.
1: පහුගිය කාලෙ තෙල් තියෙන රටවල් පොඩ්ඩක් විතර බය වුණා මේ බැටරි වලින් දුවන මෝටර රථ වෙළඳපොළට ආවට පස්සේ. හැබැයි දැන් එතනිනුත් එහාට ගිහිල්ලා ජපානේ හොයාගෙන තියෙනවා වායුගෝලයෙන් වගේම ජලයෙන් මේ අපි පාවිච්චි කරන තෙල්වල තියෙන සාන්ද්‍රණයට සමාන කෘතිම සාන්ද්‍රණයක්, එහෙම නැත්නම් සින්තටික් ෆුවල් එකක් හොයාගන්න ජපානේ සමත් වෙලා තියෙනවා.
2: ඉබෝලා ගැන මේ දවස්වල මුළු ලෝකෙම කතා කරනවා. ලංකාවෙත් මේ වෙනකොට මේ ගැන අවධානය යොමු වෙලා තියෙනවා. ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා මේ සම්බන්ධයෙන් පූර්ව සූදානමක් අපේ රටේ තියෙනවා. හදිස්සිය හරි රෝගියෙක් හඳුනාගත්තොත් එහෙම යාට ප්‍රතිකාර කරන්න අවශ්‍ය පහසුකම් පවා පූර්ව සූදානම් කරගන්න මේ වෙන විට තීරණය කරලා තියෙනවා කියලා. ඉබෝලා කියන්නේ මොකක්ද? මේ වෛරසය ගැන ඔබ සමහර විට සමහර දේවල් දන්නවා ඇති. ඔබ දන්න දේට අමතරව තව කරුණු කිහිපයක් අපි හොයාගෙන ආවා මේ ගැන ඔබට කියන්න.
1: එහෙනම් ඉතින් වැඩිනුත් එක කිව්වා. අපි අන්ද ලෝකෙ වටේ රවුමක් ගහලා එන්න. මේ ලෝකෙ වටේ වීසා නැතුව අපි යමු ලෝකෙ වටේ. මම නිශාන්.
2: මම සප්න.

0: අතේ මිටේ තියෙන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19ට දැන් ගන්නකෝ ෆෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් වැඩක් නැති.
1: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනේ සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
2: සල්ලිත් වැඩි යතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට, ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි රිමෝට් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර්. ඔබත් අදම මිලදී ගන්න.
4: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
7: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
7: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5, සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
9: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 98.4.

0: දිවයින පුරා
1: මේ පැයේ හිත කැමතින ගීත ඔබ වෙත ගෙනෙන්නේ.
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති

0: ජපන්නු හපන්නු කියන කියමන අපි ගොඩ කාලකට කලින් අහලා තියෙන දෙයක්. ඔන්න ජපානේ ලෝක බලශක්ති ඉතිහාසයේ වෙනස් කරන e-fuel එකක් හොයාගෙන තියෙනවා. ලෝක බලශක්ති ශේස්ත්‍රේම සම්පූර්ණයෙන්ම උඩු යටි කුරු කරන්න ජපනුන්ගේ මේ විශ්මිත සොයා ගැනීම හේතු වෙනවා කියලා ආයේ සැකයක් නැහැ සප්න.
1: මේ કૃතිම ද්‍රව ඉන්ධනය නිෂ්පාදනය කරලා තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ හයිඩ්‍රජන් පමණක් උපයෝගී කරගෙන. මේක විශ්මිත නිර්මාණයක් වෙන්නේ මෙන්න මේ හේතුව හින්දා. e-fuel කියලා හඳුන්වන මේ ඉන්ධන වර්ගයේ අපි සාමාන්‍යයෙන් භාවිතා කරන පෙට්‍රල් සහ ඩීසල් වල රසායනික ගුණාංගවලට 100%ක්ම සමාන වන පරිදි නිෂ්පාදනය කරලා තියෙනවා කියන එක තමයි මේ වෙනකොට අපිට දැනගන්න ලැබෙන්නේ. දැන් ඔබ කල්පනා කරයි වාතයෙන් සහ ජලයෙන් තෙල් හදන්නේ කොහොමද කියලා. මේ විස්මිත ක්‍රියාවලියේ ප්‍රධාන තාක්ෂණික පියවරවල් තුනක් තියෙනවා. විශේෂිත තාක්ෂණයක් මගින් වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව ඍජුවම උරා ගැනීමක් සිද්ධ කරනවා මේ ක්‍රමවේදයෙන්. ඊට පස්සේ විද්‍යුත් බලය යොදලා ජල අණුවල හයිඩ්‍රජන් අංශු බිඳදමලා පිරිසිදු හයිඩ්‍රජන් වෙන් කර ගැනීම සිද්ධ කරනවා. ඊට පස්සේ මේ කාබන් ඩයොක්සයිඩ් සහ හයිඩ්‍රජන් එකිනෙකට රසායනිකව මුසු කරලා සාමාන්‍ය ඛනිජ තෙල් වලට සමාන කාබන් උදාසීන ඉන්ධනයක් නිර්මාණය කරනු ලබනවා. මේක ඉතින් ලෝකෙම පුදුමයට පත්වෙච්ච නව නිෂ්පාදනයක් කියලා තමයි අපිට දැන කියාගන්න පුළුවන් උනේ.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. තනරිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අට ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
2: අහසින් වැටෙන එක.
1: ඔව් කියනකො අහසින්.
2: නෑ ඒක අපේ රටේ එකක්.
1: කියනකො.
2: අර අහසින් වැටෙන එක දීපින්දක් කරා.
1: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගෙන එපා. අහසින් වැටෙන එක දීපින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
3: බතන්න සුපිරි රේඩියෝ ඩබල අත් එක්ක 7FM breakfast drive අනුග්‍රහය
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විදිහ
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
8: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සික ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
13: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
14: Prime Kalora අභිමානවත් කලුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කලුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
15: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලර්

0: වෝක් ජුවලර්ස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලර්ස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: මේ දෙකක් දාගෙන එන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා
1: සින්දු සියත.
4: ගියත් සැපයි දවලේ.
2: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්.

0: இலக்கு வருது டெக்ஸ்டைல்ஸ்.
1: தாத்தே மென்னோ ஐயாயா கிரு சிந்து வைரல் வரா
2: துவேக ஃபேஸ்புக் එකට දැම්මද?
1: ෆේස්බුක් විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලි දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
4: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
3: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
4: 98.2 98.7

0: වෛරසයක් ලෝකෙ පුරා ශීග්‍රයෙන් පැතිරෙනවා කියන ආරංචිය තරම් අපි අහන්න අකමැති ආරංචියක් නෑ. මොකද අපිට ඒකේ ප්‍රතිවිපාක තාමත් මතකයි. 2019 කොවිඩ් වසංගතය නිසා මුළු ලෝකෙම අවුරුදු ගාණක් ආපස්සට ගියාසක් නෑ. මේ දවස්වල අප්‍රිකානු කලාපෙත් එහෙම වෛරසයක් ව්‍යාප්ත වෙනවා. මේකේ නම නම් අපේ කනට පුරුදුයි, මේ ඉබෝලා වෛරසය. ඔන්න ආයෙත් ලෝකෙට කරදරයක් වෙන ගානට ඉබෝලා මෝරලා ඇවිත්.
1: ඉබෝලා වෛරසය සම්බන්ධයෙන් අපිට අහන්න ලැබිච්ච අලුත්ම දේ තමයි මේ වෛරසයට ප්‍රතිවෛරස එන්නතක් හොයාගන්න මාස 9ක විතර කාලයක් යනවා. මීට අදාළ එන්නත් මේ වෙනකොට තියෙන්නේ සායනික පරීක්ෂණවල කියලා. ඉතින් මෙන්න මේක තමයි භයානක තත්ත්වය. ඒක හින්දා තමයි මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉබෝලා වෛරසය මහජන හදිසි සෞඛ්‍ය තත්ත්වයක් විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. දැන් නිශානුත් මුලින් කිව්වනේ මේ කොවිඩ් වෛරසය ගැන. හැබැයි ඉබෝලා කියන්නේ කොවිඩ් වගේ වාතය හරහා පැතිරෙන වෛරසයක් නෙවෙයි. ඉබෝලා වෛරසය පැතිරෙන්න නම් ආසාදිතයෙකුගේ ලේ හෝ ශරීර ද්‍රව්‍ය ඍජුවම ස්පර්ශ වෙන්නට ඕනේ. මේ රෝගය බෝ වෙන්නේ. දැන් ඔබ හිතන්නකෝ, කෙනෙකුට තියෙනවා කියලා ඉබෝලා වෛරසය. එතකොට ඒ

0: වාර්තාවල අපිට හොයාගෙන යද්දි දකින්න ලැබුණා. දැන් ඔබ කල්පනා කරයි මොනවාද රෝග ලක්ෂණ කියලා. තද උණ, දරුණු හිසරදය, ඒ වගේම ඇඟපත සහ හන්දිපත් වේදනාව, දැඩි තෙහෙට්ටුව, උගුරේ අමාරුව. මෙන්න මේ රෝග ලක්ෂණ තමයි මේ ඉබෝලා වෛරසයේ රෝග ලක්ෂණ විදිහට අඳුරගෙන තියෙන්නේ. නිෂාන්, තාම මේකට එන්නතක් නැහැ.
1: ඉක්මනින්ම මේකට එන්නතක් හොයාගන්න ඕනේ. එහෙම නැති වුණොත් අහිංසක ජීවිත ගණනාවක් මේ මුළු ලෝකෙටම අහිමි වෙන්න පුළුවන්.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනිවි රන් නැදෙන ඉස්තරම් තැනක්. රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදී කියන වොරන්ටි එක

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology hall, logistics and unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM, the city university, the place to be.
2: Honor Samaga 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 011-222-200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: දොරකුළු වැරෙන මතක සේප්පු.
5: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
4: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
6: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
4: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
1: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
7: මම කාලයක් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉති ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම බුක් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට බුක් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
8: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රිෂි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
9: Fiesta Crazy Vendezi.
8: Sigurada hawasa pahata siyata hanna.
10: Powered by Bid to Win.
11: සැන්ඩි ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්න නේද?
12: ඕ මම බයයි මකලා.
11: බයයි නේද? මට දවසක් හොල්මනක් හම්බෙලා කිව්වා.
12: "හේ මොනවද කිව්වේ?"
11: "කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දෙට ඔයා බය වෙනවා."
13: "ආඩං." ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදාසිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
14: අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි.

0: පුංචිකාරණි වස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාරණි වස
1: 98.2 98.4 සියත දෙව

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා.
1: දැන් වෙලාව හවස හතරයි.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයසාවෘදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නෑන්ග්‍රෝ 4 HMO. නෑන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: किया था टॉप स्टोरी
1: දිවයිනට රැගෙනා සැකකරුවන් පිළිබඳ තවත් තොරතුරු අනාවරණ වෙයි. එක්සත් අරාබියේ මේ රාජ්‍යයේ සිට දිවයිනට රැගෙනා සැකකරුවන් පිරිස අතර රතු නිවේදන නිකුත් කළ දෙදෙනෙකු සිටින බව හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සංවිධානාත්මක අපරාධ සඳහා අවශ්‍ය පුද්ගලයන් බවයි කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්තද සොයිසා පැවසුවේ. එක්සත් අරාබියේ මේ රාජ්‍යයේ සිට සැකකරුවන් 21 දෙනෙකු දිවයිනට රැගෙනාවේ ඊයේ දිනේදී. එම පිරිස අතරින් දෙදෙනෙකු කාන්තාවන්. සමස්ත පිරිස අතර 5 දෙනෙකු සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. තවත් 8 දෙනෙකු විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවන්. මේ දක්වා දිවයිනට රැගෙන විත් ඇති රතු නිවේදන නිකුත් කර ඇති සැකකරුවන් සංඛ්‍යාව 35ක්. අපරාධ ඇතුළු විවිධ වැරදිවලට සම්බන්ධව තවත් 33 දෙනෙකුද දිවයිනට රැගෙන විත් තිබෙනවා.
0: Theater Top Story.

0: Rocão AT.
1: පහුගේ දවසක සිද්ධ වෙච්ච මේ ටොෆි පැකට් එකක පොඩි සිද්ධියක් හින්දා ඔන්න කොටස් වෙළඳ පොලක කොටස් වාර්තාගත විදිහට ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉතාලිය අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලනි පහුගේ දවසක ටොෆි හුවමාරු කරගැනිල්ලක් සිද්ධ කරා. ඔන්න ඒ හින්දා අදාළ ටොෆි වර්ගය එහෙම නැත්නම් මෙලඩි ටොෆි පිළිබඳව වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වුණා. ඔන්න ඉන්දියා කොටස් වෙළඳ පොළ මේ වීඩියෝව නිකුත් වෙනවත් එක්කම වාර්තාගත විදිහට Perle Industries සමාගමේ කොටස් මිල අකණ්ඩව දෙවන දිනේටත් ඉහළ ගියා.
2: මේ සිද්ධිය උනේ මෙහෙමයි. ඉන්දියා අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉතාලි අග්‍රමාත්‍යවරිය වෙත මෙලඩි ටොෆි පැකට්ටුවක් තෑගි කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. මේක ඉතාම ජනප්‍රිය වුණා, වේගෙන් පැතිරෙන්න පටන් ගත්තා. මේ එක්ක ඇතිවෙච්ච උන්මාදය සමග තමයි මේ ටොපි නිෂ්පාදනය කරන සමාගමේ කොටස් මිල වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ වීඩියෝ පළවෙච්ච දවසේම මේ සමාගමේ කොටස් මිල 105%කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමේ, අඛණ්ඩව මේ සීමාව පවත්වාගෙන යන්නත් මේ සමාගම සමත් වුණා. හිතන්නකෝ නේද, වීඩියෝ එකකට කරන්න පුළුවන් විප්ලවේ. හැබැයි ඉතින් මේ වීඩියෝ එකේ ඉන්නේ ලේසි පහසු දෙන්නෙක් නෙවෙයි. එක්කෙනෙක් ඉන්දියාවේ අගමැති, අනිත් එක්කෙනා ඉතාලිය අගමැතිනි. ඔන්න ඔහොමයි ටොෆි පැකට් එකක් හින්දා සමාගමක් ගොඩ ගියේ.
1: හිතන්නකෝ, හිතාගන්නවත් බැරි විදිහට ඒ සමාගමට මොනතරම් ලක් එකක්ද ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ලබා දීලා තියෙන්නේ කියලා නේද? සමහර විට ඉතින් ප්ලෑන් කරලා කරපු දෙයක්ද දන්නෙත් නැහැ කියලා කෙනෙක්ට හිතෙන්නත් පුළුවන්.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
1: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් ගන්න තියෙන්නේ.
4: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
5: තලලේ ගහන්න ඕන හැම එකකින් පතමදියට කරු කියලා.
2: උඩු රවුල තිබ්බට වැඩ නැහැ නම කියන්න කියලා. මොකටද ගෑකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දිදෙන්න බෑ.
6: sorry.com ඒ වටිඩක් නැහැ.
0: උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
8: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0718-492-492. 0718-427-777.
9: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මිල්කා සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි ඉතිරි රුපියල් 200යි ඩෙල්මා ප්‍රීමියම් තේ ඉතිරි රුපියල් 190යි ඕෂන් ස්ටාර් ජැක් මැකරල් ඉතිරි රුපියල් 151යි ඇස්ට්‍රා ඉතිරි රුපියල් 320යි කාගිල්ස් ෆුඩ් සිටි
10: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200යි 200 ෆිච් රේටින්ග්ස් A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
11: Amen.

0: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකන්න ලස්සනම ගෑනු ළමය කවුද?
1: සැන්ඩි, ආශ්චෝර්වයෝ, මාර්ෂි, විශ්මි.
0: මට පවයාව
1: මං කියන්නගේ ඒ කාටවත් වැඩින් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
0: අන්නා කලින් කියන්න එපැයි.
2: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
3: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
0: අහන්න හවස දෙකට සතිය දවස් වල.
4: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
5: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
0: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් අම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
5: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714151 වට්ස්ඇප් කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
2: සියත පොකට් මනි අනුග්‍රහය
0: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
7: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
8: 98.2 98.4
9: අද හම වෙමුද අපි?
10: Weekend Theater
11: මේපැයි හිත කැමතිම ගීත ඔබ වෙත ගෙනෙන්නේ.
12: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
13: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
14: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: අපි හැමෝම ජීවත් වෙන්න පුදුම තරම් ආසයි. කෙනෙක්ගේ ජීවිතය මොකක් හරි හේතුවක් නිසා නැතිවෙන්න යනවා කියලා වගේ ඉඟියක් දැනුනොත් අපි කොහොම හරි උත්සාහ කරන්නේ අදාළ සාධකේ ඉවත් කරගන්න. පහුගිය දවසක වාසනාවද එහෙම නැත්නම් දෛවයද එහෙම නැත්නම් හාස්කමක්ද කියන්න දන්නේ නැහැ. වතුර යට ගුහාවක දවස් පහක් හිර වෙලා ඉඳලා බේරගත්ත මිනිස්සෙක් ගැන එහෙම නැත්නම් කිමිඳුන් කරුවෙක් ගැන චීනෙන් වාර්තා වුණා. හැබැයි ඔහු බේරගන්නකොට ඔහු හිටියේ හරියට වතුර යටට ගියපු පළවෙනි දවසේ හිටියා සමානවම ඒ තරම්ම හොඳ ශරීර සෞඛ්‍යකින්.
1: ශරීර සෞඛ්‍ය මෙයාගේ යහපත් මට්ටමින් පැවතුනා විතරක් නෙමෙයි මෙයාගේ මානසික සෞඛ්‍යයත් ඉතාම යහපත් මට්ටමින් පැවතුනා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. වෑන් කියන මේ කිමිඳුම් කරුවා මේ අනතුරට මුහුණ දෙන්නේ චීනයේ හුනාන් පළාතේ හුරොන් කියන නගරය ආශ්‍රිතව තිබුණු වතුර යට තියෙන ගුහා පද්ධතියක. වතුර මට්ටමේ ඉඳන් මීටර 9ක් විතර යටට යනකොට මෙයාට ආලෝකය අහිමි වෙනවා. ඒ කියන්නේ මෙයා අඳුරේ අතරමං යනවා මේ වතුර යට. හැබැයි ඊට පස්සේ මෙයා මේ ගුහාවෙ තිබිච්ච පොඩි කවුලුවක් හොයාගන්නවා තමන්ට ආශ්වාස ප්‍රාශ්වාස කරගන්න පුළුවන් මට්ටමේ. මෙයා ওই විදිහට ওই ගුහාවට වෙලා දවස් 5ක් ඉන්නවා. එක දවසක් නෙවෙයි දවස් 5ක්. මේ දවස් 5ේදී මෙයා ආහාරයට ගන්නේ මේ වතුර යට ඉන්න මත්ස්‍යයන්ව. හැබැයි ඉතින් උයල කන්න කියලා ගින්දර තියනවද වාජන තියනවද නැහැ. මෙයා අමුවෙන් තමයි මේ මත්ස්‍යයන්ව ආහාරයට ගන්නෙ. ඊට පස්සේ හොයලා හොයලා අන්තිමට දවස් 5කට පස්සේ මෙයාව බේර ගන්නවා. නිසාන් මෙයා බේරගත්තට පස්සේ හරි අපූර්ව දෙයක් ඉල්ලනවා නේද? සාමාන්‍යයෙන් දවස් 5ක් හිර වෙලා ඉඳපු කෙනෙක් ඉල්ලන්නේ නැති දෙයක් තමයි මෙයා ඉල්ලන්නේ.
0: මෙයා සාමාන්‍යයෙන් පුරුද්දකට දුම් බොන කෙනෙක්. දුම් බීම අපි අනුමත කරන්නේ නැහැ. හැබැයි මෙයා මෙයාව වතුරේ යටට ඇවිල්ලා බේරගන්න කෙනාගේ මුලින්ම අහන්නේ ඔයා ගාව මට දෙන්න දුම් වැටියක් නැද්ද කියලා. එයත් පුදුමෙන් පුදුමයට පත් වෙලා යනවා. ඉතින් ඒක වෙන කතාවක්. හැබැයි එයා ජීවිතේ බේරගන්න මාර වැඩ ටිකක් ඒක ඇතුලේ සිද්ධ කරලා තියෙනවා. එයාගේ තිබ්බ බිඳ වැටෙන්නේ නැති චිත්ත ධෛර්යයෙන්ද සහ ජීවිතය පිළිබඳව තිබ්බ දැඩි විශ්වාසය සහ තමන්ව බේරගන්න කවුරුම හරි කෙනෙක් කවදම හරි එයි කියන ඒ බලාපොරොත්තුවෙන්ද තමයි එයා ජීවත් වුනේ. එහෙම නැත්තම් ඒ වතුර යට පොඩි වෙලාවක් යනකොට එයාට ජීවිතය අතාරින්න සිද්ධ වෙනවා. මොන ප්‍රශ්නාවත් ජීවිතය අතාරින්න එපා. ජීවිතය ගැන බලාපොරොත්තු තියාගන්න. දවසක ඔබේ ප්‍රශ්න සේරම විසඳලා ඔබව ඔබ බලාපොරොත්තු වෙන තැනට එක් කරගෙන යනවා. විශ්වාසය බලාපොරොත්තුව කැපවීම තියනවනම් දිනන්න බැරි දෙයක් නෑ සප්නා.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීස් ෆුඩ් සිටි වෙතින් රතුපරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 245යි, කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 345යි, දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි, දේශීය සුදු නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 199යි, පිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 156යි. මෙම මිලක නම් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 මේ මාස 22 සිට 24 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
2: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
4: සීඩීවි රන්න ඇදෙන ස්තරම් තැනක්. රන් පොමුට ගෙවනවා.
5: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
6: තාත්තේ මෙන්න ඔයයි අයයි කියන සින්දුව වෛරල් වෙලා.
7: දුවේක Facebook එකට දැම්මද?
6: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී Voice of Family එකටත් register කරා.
8: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
9: සීත Voice of Family.
8: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
10: මේ කතාව පටන් ගන්නෙ රුකාන්තගේ
11: සුවඳ දෙන මල් වනේ.
10: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි
12: කුමාරයා.
10: මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
12: ගැහෙනවා.
10: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න අද රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
13: එක්ස්ට්‍රා ෂොට්ස්, සජීවී ප්‍රසංගය, සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග
14: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
13: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM
15: 98.2 98.3.

0: තැන්සානියාව පැත්තරයන් දරවුම ගහලයන්. තැන්සානියාව තියෙන්නේ අප්‍රිකානු කලාපේ. අප්‍රිකානු කලාපේ තියෙන තැන්සානියාව වඩාත් ප්‍රසිද්ධියට පත්වෙන්නේ රත්තරන් වලට. ඒ විතරක් නෙමෙයි, ස්වභාවික සම්පත් වගේම වනසත්තු, විශේෂයෙන්ම වනෝද්‍යාන සහ අප්‍රිකානු අලින්ගේ අපූර්වත්වය බලන්න යන්න හොඳ තැනක් තමයි තැන්සානියාව. පහුගිය දවසක තැන්සානියාවේ වනෝද්‍යානයක හරි අපූරු දෙයක් සිද්ධ වුණා. සාමාන්‍යයෙන් අපි අහන්නේ සප්න අලි මිනිස් ගැටුම ගැනනේ. හැබැයි මෙතන තියෙන්නේ අලියෙක් සහ මිනිස්සෙකු අතර තිබ්බ අපූරු බැඳීමක් ගැන.
1: තැන්සානියාවේ සෙරන්ගේටි කියලා ජාතික වනෝද්‍යානයක් තියෙනවා. මේ වනෝද්‍යානයේ වනජීවී භාරකරුගේ නම එලියාස් එම්බෙකි. මෙයා අලි සංක්‍රමණික මාර්ගයක් ආසන්නේ හානියට පත් වෙලා තියෙච්ච ජලනලයක් අලුත් වැඩියා කරන්න යනවා. හැබැයි මේ වැඩේ කර කර ඉදිද්දී මෙයාව හදිසියෙම ඇද වැටෙනවා. සවස් කාලය වෙනකොටත් එලියාස් ආපහු එන්නේ නැහැ. මෙන්න මේ තත්ත්වයත් එක්ක උද්‍යානයේ ඉඳපු සෙසු සේවකයෝ ඉතාම කලබලයට පත් වෙනවා. ඒ වගේම දැඩි කනස්සල්ලට පත් වෙනවා. මොකද අලි ඉන්න කැලේක මිනිස්සෙක් ඉන්නේ නැති වුණාට පස්සේ දැනෙන බය අපිට හිතා ගන්නවත් බෑනේ. ඒ ගැන හොඳටම කියાવી ඔය අලි මිනිස් ගැටුම වැඩිපුර තියෙන ප්‍රදේශවල ඉන්න අපි වහගෙන ඉන්න බොහෝ දෙනෙක්. ඊට පස්සේ මේ කණ්ඩායම කල්පනා කරනවා රෑ වෙන්න කලින් කොහොම හරි මේ උද්‍යාන භාරකරුව හොයා ගන්න ඕනේ කියලා. ඊට පස්සේ මේගොල්ලන් කණ්ඩායමක් යනවා මෙයා ඉඳපු පැත්තට මොකක්ද උනේ කියන බලන්න. ඒ යද්දී අලියෙක්ගේ කෑ ගැහිල්ලක් ඇහෙනවා මේ පිරිසට. දැන් ඔබ හිතන්නකො, කෙනෙක් ආවේ නෑ තාම වැඩට ගිහිල්ලා. ඒ අස්සේ ඒ කිට්ටුවෙන් අලියෙකුත් කෑ ගහනවා ඇහෙනවා. කොහොම තත්ත්වයක් තියෙන්නේ නැද්ද? හැබැයි මේ උද්‍යාන භාරකරුව හොයන්න ගිය කණ්ඩායම දැකපු දර්ශනේ ඔවුන් පුදුමයට පත් වුණා.
0: ඔවුන් දැක්කා නොනවත්වාම කෑ ගහන අලියෙක්. ඒ ඉසව්වට තමයි ඔවුන් ගියේ. හරියටම ඒ ඉසව්වේ තමයි මේ අනතුරට පත්වෙච්ච වනෝද්‍යාන සේවකයා හිටියේ. විශ්වාස කරන්න, ඔහුගේ අසලට කාටවත් ලං වෙන්න නොදී ඔහුව ආරක්ෂා කරන්න වගේ තමයි මේ අලියා එතනට වෙලා හිටියේ. වැඩේ කියන්නේ දැන් රාත්‍රියක වනෝද්‍යානයක මිනිස්සෙක් වැටිලා ඉන්නකොට විශේෂයෙන්ම ඒ මිනිස්සයාට ඇටැක් කරන්න විවිධ වර්ගයේ වනසත්තු එනවා. විශේෂයෙන්ම හයිනා කියන්නේ ඉතාම දරුණු දඩයක්කාරයෙක්. ඔවුන්ටවත් ළඟට එන්න නොදී මේ දැවැන්ත නමුත් වයසින් මුහුකුරා ගිය අලියා හරිම පරිණත විදිහට හැසිරුණේ. ඇයි මෙයා මෙහෙම හිටියේ?
1: මෙන්න මේ වනාලියා කුඩා කාලෙදී දඩයක්කාරයෙකු කපපු වලක හිර වෙලා ඉඳලා තියෙනවා. ඒ වෙලාවේ මේ වනාලියාව බේරගෙන තියෙන්නේ එලියාස් ජබාරි කියන මේ උද්‍යාන භාරකරුවා. මේ වනෝද්‍යාන සිසු සේවකයෝ විශ්වාස කරන්නේ මේ අලියට ඒ සිද්ධිය මතක තිබිලා ඇති. ඒක නිසා තමයි එයා මේ විදිහට හැසිරුණේ කියලා. සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා නිසා වනාලින්ට මතකේ බොහොම වැඩි කියලා. සමහර විට ඒක වෙන්න පුළුවන් සිද්ධිය. හැබැයි මේ කතාව ඇහුවහම අපිට හිතෙන දේ තමයි මිනිස්සු අතර කොච්චරනම් ගුණදම් පිරිහිලා තිබුණත් සත්තු අතර තාම ටිකක් හරියක් ඉතුරු වෙලා තියෙනවා වගේ නේද?
0: එමන සප්න වෙලාව හරි අපිට සමු අරගෙන යන්න. ආයි දවස් 7කින් අපි ලෝකෙ වටේ යමු. මම නිශාන්.
1: ඔබට ජයග්‍රහී සතියක්. මම සප්න.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: අනුන්ගේ වැරදි හොයන්න කියොත් තමන්ගේ නිවන මගහැරෙන්න පුළුවන්.
6: අනිත්ගේ වැරදි අඩුපාඩු හොයන්නට යන්න අවශ්‍ය නැහැ. තමන් හොයන්නට ඕනි තමන්ගෙන්. තමන් තමන්ව හොයාගත්තොත් පින්වතුනි ඒකෙනා තමයි කවදාකරි සංසාර දුකින් මිදහස් වෙන්නේ.
5: ලංකරගන්න ධනය අත්හැරෙන බව දන්නවනම් හිතුරු දෙන එක අවසන් වෙනවා.
6: අපි අනාගතේ මොන සැප සම්පත් ප්‍රාර්ථනා කළත් ඒ සැප සම්පත් පින්වතුනි අපේ ජීවිත කරා පැමිණියත් ඒ හැම දෙයක්ම පින්වතුනි කවදාකරි අනිත්‍ය වෙලා යනවා.
5: සසර ගමනක අවසන නිවන හොයා ගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
7: සියත බණමඩුව.
5: මෙවර දේශකයානෝ පූජ්‍ය කෑකල්ලේ ආදිච්ච වංශ ස්වාමින් වහන්සේ.
8: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011

0: මේ වගේ ලක්ෂ ගණන්වල දේවල් අඩුම ලංසුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේ සිට රෙජිස්ටර් වෙන්න. ආනීජි හිස්තැනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
1: Powered by Bid to Win.
2: සැන්ඩි, ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්නේ නැහැ
3: නේද? ඕ මම බයයි මකල.
2: බයයි මේක තමයි මට දවසක් හොල්මනක් හම්බෙලා කිව්වා.
3: හේයි මොනවද කිව්වේ?
2: කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දට ඔයා බය වුණා.
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
5: අනුග්‍රහය.
0: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
5: 98.2 98.4

නටල නටල හොරෙන්ම ගෙට රිංගල පූස වගේ නිදාගන්න.

0: මාව සැකද සුදෝ හැයියෝ.
1: සුබසන්ධ්‍යාවක් දැන් වෙලාව හවස 5යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी।
1: ඉදිරිපැති 36 තුල මිලිමීටර 100ක වැසි. බස්නාහිර සබරගමු සහ වයඹ පළාත් වල තැම ස්ථානවලට ඉදිරිපැති 36 තුල මිලිමීටර 100ක වැසි ඇතිවිය හැකි බව කාර්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මිලිමීටර 100ක වැසි ඇතිවිය හැකි බවයි. නිරිත දිග මෝසම ක්‍රමයෙන් දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින බව කාර්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ඇතිවිය හැකි. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් හෙට පස්වරුවේ වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දැන් ක්‍රීඩා පොතක්. 2026 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා විදේශ ක්‍රීඩකයන් 650කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ICC පූර්ණ ලියාපදිංචි රටවලින් වැඩිම ක්‍රීඩකයන් පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ පකිස්තානය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දිය කොදෙව් දූපත්, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ ඉංගලන්තේ. පකිස්තානයෙන් ක්‍රීඩකයන් 102 ලියාපදිංචි වුණා. 2026 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන ජූලි 17 වනදා සිට අගෝස්තු 8 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: Theater Top Story 98.2 98.4 සියත දෙවන

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: පෙබරවාරි මාසේ ඉන්ධන ආනයන කිරීම සඳහා අපිට වැය වුණේ ඩොලර් මිලියන 98යි. මාර්තු මාසේ ඩොලර් මිලියන 216යි. අප්‍රේල් මාසේ ඩොලර් මිලියන 368යි. මේ මැයි මාසේ ඩොලර් මිලියන 522යි. ඒ අපේ රුපියලට තෙරපුම ඩොලරයට ඉල්ලුමක් ඇතිකොට තිබෙනවා. අපි මේ වෙලාවේ ආර්ථිකය කළමනාකරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බැඳුණු විස්තීර්ණ ණය වැඩසටහනක් එක්ක. ඒ නිසා අපි ඔවුන් එක්ක සාකච්ඡා කරමින් තිබෙන කවර තීන්දුවද අපි ගත යුතු කියලා අපි සතු තිබෙන යෝජනා අපි ඔවුන්ට ඉදිරිපත් කරලා තිබෙනවා. නැවත පැරණි ආර්ථික විනාශකාරී තත්ත්වයක් අපේ රටේ ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොදෙන මම ඔබට සාධිත කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0711 492 492 0711 132 77.
5: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස්. වැඩක් නැති.
6: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
7: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩු මිල කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් රතුපරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 245යි, කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 345යි, දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි, දේශීය සුදු නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 199යි, තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 156යි. මෙම මිලකනන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 මැයි මාස 22 සිට 24 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
8: ඔබත් ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIPM, The City University, The Place to Be.
9: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
10: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
11: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 එකට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
11: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි, සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
13: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook. 98.2 98.4
14: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
15: weekend theater
16: මේ ප්‍රේහිත කැමති නගීතය ඔබ වෙත ගෙන එන්නේ
15: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
16: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
17: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියාමන් අහන්නේ නෝයි.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: දැනෙනා තොරුමා ඉන්න දැනුඹ ගාවින්.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තන නිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: මේ දෙකක් දාගෙන එන්නද? ඇයි කන් දෙක පුරවල කන්නද? සින්දු දෙක දෙක හෙන්නේ එතකොට. අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
2: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
1: නෑනේ අරේ වා සින්දු සියත.
2: ගියත් සපයි දවලේ.
3: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

0: හොනර් සමග 5G රෙවලූෂන් එකට එකතුවන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
1: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
4: සීත Voice of Family.
3: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
0: මේ කතාව පටන් ගන්නේ රුකාන්තගේ
5: සුවඳ දෙන මල් වනේ.
0: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. අනුක තමයි කුමාරයා. මේ කතාව එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ ගැහෙනවා. ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න අද රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
6: එක්ස්ට්‍රා ෂොට්ස්, සජීවී ප්‍රසංගය, සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග
7: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312
6: මාධ්‍ය අනුග්‍රහය සියත TV සියත FM
8: 98.2 98.7

0: දිගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
1: අනුන්ගේ වැරදි හොයන්න කියොත් තමන්ගේ නිවන මග හැරෙන්න පුළුවන්.
2: අනිත්ගේ වැරදි අඩුපාඩු හොයන්නට යන්න අවශ්‍ය නැහැ. තමන් හොයන්නට ඕනි තමන්ගෙන්. තමන් තමන්ව හොයාගත්තොත් පින්වතුනි ඒකෙනා තමයි කවදාකරි සංසාර දුකින් මිදහස් වෙන්නේ.
1: ලංකරගන්න ධනය අත්හැරෙන බව දන්නවනම් හිත රිදෙන එක අවසන් වෙනවා.
2: අනාගතේ මොන සැප සම්පත් ප්‍රාර්ථනා කළත් ඒ සැප සම්පත් පින්වතුනි අපේ ජීවිත කරා පැමිණියත් ඒ හැමදේම පින්වතුනි කවදාකරි අනිත්‍ය වෙලා යනවා.
1: සසර ගමනක අවසන නිවන හොයා ගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
3: සියත බණ මඩුව.
1: මෙවර දේශකයානෝ පූජ්‍ය කෑකල්ලේ ආදිච්චවංශ ස්වාමින් වහන්සේ.
4: ඔබත් A-level සපසන් කලසිසුවෙක්ද? NIBMද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000 NIBM, The City University, The Place to Be. සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම TV එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගේ එකකින් අඟල් 40 TV එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
5: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 011-221-200. ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
6: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
8: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා ඉඳන් පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන් හිටියේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රිසි වෙන්දේසියට ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
9: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආරීජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
10: ෆියතර් ක්‍රේසි වෙන්දේසි
9: සිකුරාදාවස පහට සියතහන්න.
11: Powered by Bid to Win.
12: 98.2 98.4.
13: අද හමු වෙමුද අපි, අද සැනසෙමුද අපි,
1: we can see that.

0: මෙමිලාව හවස 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවිය.
2: ප්‍රදේශ රැසකට මිලිමීටර් 100ක වැසි කළුගඟ පහත් බිම්වලට සුළු ජල ගැලීම් නායම් පිළිබඳ සැලකිලිමත් වන්නේයි දෙනුම් දෙයි. දිවයිනට රැගෙන සැකකරුවන් අතර සංවිධානාත්මක අපරාධ කරුවන් පහක්. ඩොලර් එවන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට දෙනුම් දී. මත්තල සංවර්ධනය පිළිබඳ සාකච්ඡා. චීනයේ පතලක පිපිරීමකින් 90ක් මරුට.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.2 98.7

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: වාහන 1500ක් කියනවා 2000ක් කියනවා 4500ක් හරි brand new agents විසින් බොහොම අක්‍රමික විදියට LC ප්‍රමාණයක් ඕපන් කරලා තිනවා අන්තිම සුමානේ කියලා. නමුත් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ගැන සොයලා බලලා මේක ගැන මොකක් හරි අක්‍රමිකතාවයක් වෙලා තිනවා ඒ ගැන තීරණයක් ගන්න කියලා.
2: වාහන 4000ක් ගෙනාවා කවුරු හරි inside information දීලා ලාභයක් ඔයාගට සම්පූර්ණ වැරදි ගෙනල් තියෙන 1782යි. හැබැයි ඊට කලින් වාහන 7000 ගණන් ගෙනත් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වෙදී. ඒක විතරක් නෙමෙයි මේ ආශිරන කාරණේ අදාළ බදු වැඩි කරාට පස්සේ මැයි මාසේ 18 වෙනිදා ගෙනලා තියෙනවා වාහන 9400 නමයක්. මේ බදු වැඩිපුර ගෙවන්න ගෙනල් තියෙන නං අර 1782 පවා සාමාන්‍ය ක්‍රියාපරිපාටිය ඇතුළේ ගෙනාපු එකක් නිසා කිසිදු ආකාරයකට එහෙම තොරතුරු යන්නේ නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0711327477. Global University Partners, Number 221, Dharmapala Mavata, Kolamba 7.
4: අවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත
5: රිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් RBD කුකින් ඔයිල් ඉතිරි රුපියල් 400යි බයිරහා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 285යි නෙස්ට්‍රමෝල්ට් පවුච් ඉතිරි රුපියල් 210යි මැජික් වැනිලා ඇන් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 250යි කාගිල්ස් ෆුඩ්
6: සිටි ඔබත් A-level අවසන් ක්ලාස් සිසුෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියාව විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න අදම අමතන්න 0111732000 NIBM, The City University, The Place to Be
7: 98.2 98.4 සියත

0: Weekend Theater. මේ හිත කැමතිම ගීත ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ප්‍රදේශ රැසකට හෙට මිලිමීටර් සියක වැසි කළු ගග පහත් බිම්මල ජලකැලීම් නායම් පිළිබඳ සැලකිලිමත් වන්නේයි දැනුම්දී. දිවයිනට රැගෙනා සැකකරුවන් අතර සංවිධානාත්මක අපරාධ කරුවන් පහක්. ඩොලර් එවන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට දෙනුම්දී. නැගෙනහිර ඉඩම් ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය. චීනයේ පතලක පිපිරීමකින් 90ක් මරුට.
0: දේශීය සියත. Local news on සියත.
1: බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට ඉදිරි පැය 36 තුළ මිලිමීටර් 100ක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100ක වැසි ඇතිවිය හැකි බවයි. නිරිතදිග මෝසම ක්‍රමයෙන් දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ඇතිවිය හැකි. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් හෙට පස්වරුවේ වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචිත්නා ජයසේකර සඳහන් කළේ.
2: නීතිදික මෝසමට අදාළ සාධක දැන්ට දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින්නේ. එම නිසා අපි තවදුරටත් ඉදිරියේදී දිවයින හරහා විශේෂයෙන් බස්නාහිර සබරගමුව, වයඹ, පළාත්වලත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවීමේ බලාපොරොත්තු වෙනවා. ඇතැම් ස්ථානවලට ඉතා තද වැසි බලාපොරොත්තු වෙන්නත් පුළුවන්. මේ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉදිරියේදී නිකුත් කරන නිවේදන පිළිබඳව අවධානය කටයුතු කරන ලෙසත් අපි ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
1: ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ගම්පහ අලවල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. ඒ මිලිමීටර 137.8ක් ලෙසයි. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයෙන් මිලිමීටර 117.4ක වර්ෂාපතනයක් වාර්තා වුණා. ගංගා තුනක ජල මට්ටම් තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කැලණිගගේ ජල මට්ටම නාගලගම් වීදිය ප්‍රදේශයෙන් ඉහළ ගොස් ඇති බවයි. අත්තනගලුවේ ජල මට්ටම සුළු ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇත්තේ දූනමලේ ප්‍රදේශයේ. කළුගගේ ජල මට්ටම පුටුපවුල, ඇල්ලගාව සහ රත්නපුර ප්‍රදේශවලින් ඉහළ ගියා. මිල්ලකන්ද ප්‍රදේශයෙන් කළුගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇත්තේ සුළු ගංවතුර තත්වයක් දක්වායි. කළුගග ආශ්‍රිත පහත් බිම්වල පදිංචි ජනතාව අවධානයෙන් පසු යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ ප්‍රධාන ඉංජිනේරු චාමර යාපාරච්චි සඳහන් කළේ.
3: විශේෂයෙන්ම රත්නපුර ප්‍රදේශයේ ඊයේ දවසේ පැවති ජල මට්ටම පහළ ප්‍රදේශවලට සෙමින් පැමිණෙමින් පවතින නිසා ඉංග්‍රීය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හොරණ, දොඩංගොඩ, මිල්ලෙනිය, කළුතර, බුලත්සිංහල, මදුරාවල සහ පාලිඳුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල කළුගඟ සහ කුඩාගඟ ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. මෙහිදී අපේක්ෂා කරන්නේ නැහැ වේගෙන් ජල මට්ටම් වැඩිවීමක්. නමුත් සෙමින් වැඩි වන ජල මට්ටමේ වැඩිවීමක් තමයි අපේක්ෂා කරන්නේ. ඉහළ පිහිටි ජලය පහළ ප්‍රදේශවලට ගලා යෑමේදී ගංවතුර මට්ටම් වැඩිවීම. මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා කටයුතු කරන ලෙස වැඩිදුරටත්
1: දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ එක් පුද්ගල මරණයක් වාර්තා වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 64ක පුද්ගලයෙකු මියගොස් ඇත්තේ සැඩ පහරකට හසු වී ගසාගෙන යාමේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක පවුල් 1966කට අයත් පුද්ගලයන් 7757 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. නිවාස 123කට අර්ධ හානි සිදුව ඇති අතර නිවාස 2කට පූර්ණ හානි සිදු වුණා. නායම් අවදානම් ස්ථානවල පදිංචිකරුවන් අවධානයෙන් පසු යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර සඳහන් කළේ.
4: පසුගිය දිනවල ඇති වුණු අධික වර්ෂාපතයන් සමග නායෑමේ අන්තර්දායක තත්ත්වය ඇති වෙච්ච ප්‍රදේශ තියෙනවා. එම ප්‍රදේශය නැවත සක්‍රිය වෙලා ලැබෙන වර්ෂාපතයන් සමග යම් ආකාරයක අන්තර්දායක තත්ත්වයක් ඇති වීමට ඉඩකඩ බොහොමයක් වැඩි. ඒ වගේම ඊයේ දින ලැබුණු වර්ෂාපතයන් සමග තත්තපු දිස්ත්‍රික්කයේ නිවිතගල සහ රත්නපුර කුරුවිටාන ප්‍රදේශවල කණ්ඩි කඩාවැටීම් 10ක් පමණ වාර්තා වෙනවා. ඊට අමතරව ඇහැලියගොඩ, බෝපැත්ත, විලියගොඩ ගම්මානයේ නිවාස 8ක් තාවකාලික ඉවත් කරලා තියෙනවා මේ වන විට. ඊටමත රත්නපුර ගලබඩ ප්‍රදේශයේ උදාකල ගම්මානයේ පැවති නායෑමක් නැවත සක්‍රිය වීම හේතුවෙන් නිවාස 3ක් සම්පූර්ණ විනාශ වෙලා තියෙනවා. ඊට අමතර නිවාස 8ක පැවති ඉරිතැලීම් ඒ වගේ ඒවා වැඩි මේ වන විට මේ පැවති වර්ෂාපතන සමග ඒ වගේ වැඩිම නිරීක්ෂණ මේ වන විට.
1: අමරිකා ඩොලරයක විකිණුම් වටිනාකම රුපියල් 353.17ක් බවට පත්ව තිබෙනවා. එහි ගැනුම් අනුපාතය රුපියල් 342.67. අනවශ්‍ය මිලදී ගැනීම් පහත දැමු හොත් ඩොලර් සංචිත රැකගත හැකි බවයි වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ.
5: සමහර ගැටලු නිරාකරණය කිරීමද ආර්ථික කළමනාකරණය ඇතුළේ සැලකිය යුතු මැදිහත් වීමක් කරලා තියෙනවා. අපනයන කරුවන් අපනයන ආදායම් රුපියල් කිරීම සඳහා යන ගෙන ඇති වැඩපිළිවෙළ පිළිබඳව සලකා බලමින් තිබෙනවා. ආනයන වියදම් අඩු කරන්න ඔබට දායක විය හැකි උපරිමෙන් දායක වෙන්න. විදේශවල ඉන්න ශ්‍රී ලාංකිකයන් අපි ඉල්ලනවා හෙට ගණන් යයි අනිද්දා ගණන් යයි කියලා ඩොලර් එක රඳවන්න ඕනේ නැහැ. ඔබ රටට ඩොලර් ටික එවන්න. ඒ වගේම සංචාරක ව්‍යාපාරයෙන් එන ඩොලර් ටික ගෙන්නන්න. ඒ නිසා අපි රටේ පුරවැසියන් ලෙස අනවශ්‍ය පරිභෝජනයන් සඳහා කරන මිලදී ගැනීම් වලින් අපි යම් ප්‍රමාණයකට ඈත් වුණොත් අපිට ඩොලර් සංචිතය යම් ප්‍රමාණයකට හෝ රැක් ගන්න පුළුවන්.
1: ඩොලරේ අගය ඉහළ යාම හේතුවෙන් ආනයනික පොහොර මිල ඉහළ යා හැකි බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා. එහි සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේ ආනයනික කෘෂි බීජවල මිලද 30%කින් ඉහළ යනු ඇති බවයි.
6: රුපියලේ අවප්‍රමාණය සහ ඩොලර් මිල ඉහළ යාම නිසා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් පොහොර මිල යලි වැඩිවීමේ අවධානමක් තියෙනවා. සාමාන්‍යයෙන් මේකට සාපේක්ෂකව පොහොර කොණ්ඩරේක මිල රුපියල් 2000කින් 2300 අතර ගාණකින් වැඩි වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙළඳපොලේ පොහොර මිල දැනටමත් තියෙන්නේ රුපියල් 18000යි 18800යි ඒ වගේ මිලවලට. කොහොමද පොහොර කොණ්ඩරයක් කියන්නේ රුපියල් 22000ක මට්ටමට එන්න පුළුවන් මේ ඩොලර් රගය රුපියල් අවප්‍රමාණය වීම නිසා. ඊළඟට තමයි අපි ගෙන්නන ආනයනික බීජ අපේ රටට අවශ්‍ය සියලුම ආනයනික බීජ ගෙන්නන්නේ පිටරටේ වලින්. මේ ඩොලර් එක වැඩිවීම නිසා ආනයන බීජ වුණා 30%-40% වගේ වැඩි වෙන්න පුළුවන්.
1: ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ සඳහන් කළේ යලකණ්ඩයට අවශ්‍ය සියලු පොහොර තොග මේ වන විට ආනයනය කර අවසන් බවයි. ඒ හේතුවෙන් මෙවර යලකණ්ඩය සඳහා පොහොර මිලෙහි වෙනසක් සිදු නොවනු ඇති බවයි අධ්‍යක්ෂවරයා සඳහන් කළේ. යූරියා මෙට්‍රික් ටොන් 50,000ක් මේ වන විට ආනයනය කර තිබෙනවා. ලබන මාසයේදී තවත් පොහොර නෞකාවක් පැමිණීමට නියමිත අතර එම පොහොරවලට ඩොලරේ මිල වැඩිවීම බලපානු ඇති බවයි පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ. පෙරපාසල් දරුවන්ට දිවා ආහාරය ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ උත්සවයකට එක්වෙමින්.
7: එනිසාමම යෝජනා කරනවා අඩුම තරමින් හැකියාවක් තිබෙනවා නම් පෙරපාසල් මට්ටමින් දෙමව්පියන්ට එකතු වෙලා යම් කිසි ක්‍රමවේදයකට මේ දූ දරුවන්ට පෙරපාසල් අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන කාලවකවානුව යම් කිසි පෝෂණ ශක්තියක් ලබා දෙන්න ඒ අධ්‍යාපන වේලාව තුල මම හිතනවා ඒක ඉතාමත්ම වැදගත් දෙයක්. අපි විශ්වාස කරනවා පෙරපාසල් දූ දරුවන්ට දිවා ආහාරය ලබා දීමේ වැඩසටහන එක ජාතික ප්‍රතිපත්තියක් වෙන්නට අනාගතයේදී ඒ ඉලක්කය කරා යන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා කියන එක ප්‍රකාශ කරමින්
1: රුපියල අවප්‍රමාණය වැළැක්වීම සඳහා ෂණික ක්‍රියාමාර්ගවලට එළඹිය යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.
8: අත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක අස්සක් කරලා තිබුණ ගිවිසුම අතරමැදි කඩාවැටීම කරන කොටගෙන මූල්‍ය අරමුදලෙන් ඒ වර්ෂයට එන්න ඕනේ වාරික මුදල් ප්‍රමාණ දැනට 800ක් රට ඇතුළත ලැබිලා නැහැ. ඒක තමයි ඒක ප්‍රධාන හේතුව. ඊට අතිරේකව ආර්ථිකයේ ඇති වෙලා තියෙන අර්බුදත් එක්ක අද රුපියල පාලනයෙන් ගිලිහිලා ඊටම විශාල ලෙස කඩාවැටෙනවා. මේ සදා ශනික මැදිහත් වීමක් ශ්‍රී ලංකා මහ බැංකුවත් සංචිත පිළිබඳව මැදිහත් වීමක් මුදල් අමාත්‍යාංශයේ වශයෙන් මුදල් අමාත්‍යවරයා
1: ආණ්ඩුවේ නියෝජිතයන් බියට පත්ව සිටින බවයි සමගි ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක කියා සිටියේ.
9: මන්ත්‍රීවරු පමණක් නෙමේ මේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද මේ රාජ්‍ය ආයතන වල පත් කරන ලද බොහෝ දෙනා තමන්ගේ අස්වීම ලබා දෙන ඉල්ලා වැස්වීමෙන් යමින් තියෙනවා. ඒ නිසා එක පැත්තකින් මේ ජනාධිපතිවරයාට වැඩපිළිවෙලක් නැහැ. මේ ජනාධිපතිවරයාට දැක්මක් නැහැ. ඒ දැක්මක් නැති නිසා මේ පත් කරන ලද සියලු නිලධාරීන් ඒ වගේම දැන් තමන්ගේම පක්ෂයේ මන්ත්‍රීවරුන් මේ ආණ්ඩුව හැරදාලා යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ අය බය වෙලා තියෙනවා 2022 දී වගේ අරගලයක් ආවොත් අපිට ගුටි කාලා තමයි යන්න වෙන්නේ. ඒක නිසා ඊට කලින් අපි ගෙදර යන එක හොඳයි කියන මතේ තමයි මේ මාලිමාවේ පසුවෙල මන්ත්‍රීවරු දැන් ඉන්නේ.
1: ජනතාව පීඩාවට පත්ව සිටින බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා සඳහන් කළේ.
10: දන්නේ ආයතන නැත්ද කියලා. අපි ගිය පාරත් විපක්ෂයේ ඉන්නකොට ගෝඨාභය මහත්තයාට කිව්වද ඇහුවේ නැහනේ. මහා බැංකු අධිපතිතුමා ප්‍රශ්නයක් නැහැ කිව්වට මිනිසුන්ගෙන් අහලා බලන්න බෑනේ ප්‍රශ්නයක් තියෙනවද නැද්ද කියලා.
1: ආනයනික වාහන සඳහා අධිභාරය පැනවීමට පෙර නයවර ලිපි විවෘත කළ පාර්ශ්වවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ.
11: හොරකම් වලින් වැරදි ගිනුම් වලට සල්ලි දාලා කරපු හානිය මේ හානියේ බලපෑම වහන්න මැද පෙරදිගට ඇඟිල්ල දික් කළා හරියන්නේ නැහැ. දැන් බලන්න අලුත්ම ක්‍රමේ තමයි ආණ්ඩුව ගහන්න නියමිත බද්දක් ගැන තොරතුරු කලින් දීලා තමන්ගේ ගජමිතුරු චෞර රැළට අයුතු වාසි ගන්න ඉඩ හතරසා දීම. වාහන අධිභාරය පනවන්න කලින් දවසේ LC විවෘත කරපු සියලු සමාගම් වලට අනාගත අපේ පාලනයක් යටතේ නීති අහමුවට ගෙන්වනවා. උත්තර දෙන්න වෙනවා. කවුද ඔත්තුව දුන්නේ කියන එකට උත්තර දෙන්න වෙනවා. ඔත්තුව දුන්නු හුන්දලට ඒකට උත්තර දෙන්න වෙනවා. අපි අනිවාර්යෙන් මේ චෞර වලල්ලේ සියලු නීලකාස හොරකම් එකක් නැර එක දිගට අනාවරණය කරනවා.
1: පරාජිත පාර්ශ්වවල උපදෙස් ආණ්ඩුවට අවශ්‍ය නොවන බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර කියා සිටියේ.
12: ඒ සීයලා පිළිබඳ අපි කවුරුත් දන්නවනේ, රටම දන්නවනේ. කුණු වෙච්ච, පිළිණු වෙච්ච, රටෙන් පරාද වෙච්ච චරිත. ඒගොල්ලොන්ගේ උපදෙස් ඕන නම් ජාතික ජනබලවේගයේ බලයටපත් වෙන්නේ නැහනේ, පත් කරන්නෙත් නැහනේ. අපට මේ රට විනාශ කරපු බලවේග වලින් උපදෙස් අනවශ්‍යයි. මේ රටට ආදරය කරන මිනිසු වැදගත් වෙන්නේ. ඒක පක්ෂපාත අදාළ නැහැ. අපට දෙන උපදෙස් අපි බාරගන්න ලෑස්ති.
1: සමුද්‍ර වෙරළ කාදනයෙන් දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී.
13: ඔය අලුතින් සංචාර කලාපය දිමිනවනේ කොමාරී, ඔය පැත්ත ඒ පැති වල සංචාර කලාපේ වෙරළ තීරේ නම් කොච්චර දුරකින්ද නිවාස ඉදි කරන්න දෙන්නේ? මේ මොනාර ව්‍යාපාර කටයුතු වලට දෙන්නේ?
14: ඔව් කලින් සර් අපි 25 තිබුණා සර්, 22
13: 25 මීටර්ස්.
14: දැන් සර් 10ක් අඩු කළා දිනවා සර්.
13: ඇයි?
14: ඒක සර් අතන අර ටුවරිසම් එකට පොඩි මේක දෙන්න ඕනේ කියලා සර්.
13: අන්තිමට වෙලා තියෙන මොකද? මීටර් 10 තියෙනවද?
14: අපිට 10 සර්.
13: 10 නෑනේ. 10 පොතේ තියෙනවා. හැමතැනම 10 තියෙනවද? නෑ. මම කියනවා ඔයාලට 10 නෑ. නමුත් ඔබතුමාලා තහනම් කරලා දෙන ප්‍රදේශ වල නැද්ද? තියෙනවා. ව්‍යාපාර පවත්තන්න නැද්ද? හෝටල් පවත්තන්න නැද්ද? తాවකාලික හල් පවත්තගෙන යන පවත්තගෙන යනවා. ඇත්ත ගත්තොත් මම කියන්න. ඕගොල්ලන්ට සලකන ව්‍යාපාරිකයට එක විදියකටත් නොසලකන කෙනාට තව විදියකට සලකනවා. ඒගොල්ලන්ට හැම මාසෙම දීමනාව දෙනවනම් එයාට අනවසර ඉදි කරගන්න පුළුවන්. දීමනාව දෙන්නේ නැත්නම් ඉදි කරලා තියෙනවත් කඩනවා. මම දැක්ක මේ නැගිනිර වෙරළ තීරය ඉතාමත් ලස්සන වෙරළ තීරයක්. අපි දැන් සැලැස්මක් හදන්න ඕන ඕගොල්ලෝ. ඒ සැලැස්ම සල්ලි තියෙන කෙනාට එකයි, සල්ලි නැති කෙනාට එක්කෙනයි, පගා ගෙවන කෙනාට එක නීතියක්, පගා නොගෙවන කෙනාට තව නීතියක් වගේ යන්න නම් බෑ.
1: නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට කැබිනට් තීරණයක් ගන්නා බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
15: සින්නක්කර ඔප්පුවල හදපු හෝටල් නැහැ. භාගයට භාගයක් ඒ හා සමාන ප්‍රශ්නයක් තියෙනවා. පාසි කුඩා කල් කුඩා කාලයක් තිස්සේ රජය සතු ඉඩම් ක්‍රවුන් ලෑන්ඩ් එක හිතවත් කට්ටියට දීලා තියෙනවා. මේ මත හෝටල් හදලා ඒ කියන්නේ කිසිම විධිමත් ආකාරයකට නෙවෙයි.
13: මොකද මම දන්නවා හිටපු යමතුරුන්ට ඉඩම් තියෙනවා. මම දන්නවා මේ හිටපු මන්ත්‍රී කෙනෙක්ගේ මෙහි හිටපු මන්ත්‍රී කෙනෙක් මල්ලිට ඉඩම් අල්ලන් තියෙනවා.
16: දිනපතා තවමත් පුරවනවා. කලපු එලි හොදන්න ඒගොල්ලෝ ඕනේ එක අරගෙන වෙලි හොදන්න
13: සමහරතංගල සමහර ඕගොල්ලගේ තැන්වල වෙලි කපනවා මන් දැක්ක.
16: ඔව් ඒවක් කරනවා. ඒක නවත්තන්න ඕන ඉරිගේෂන් දෙපාර්තමේන්තුව. අපි මේ DCC ගේ කීප වතාවක් ඩිසිෂන් අරන් තියෙනවා. හැබැයි ඉරිගේෂන් ශක්තිමත් කරන්න නැත්තම් මේවා වෙන්නේ නැහැ.
13: ඔබතුමාලා SPF එකෙන් සම්පූර්ණ වලක් දෙන්න එපා. ඕල හොඳට දාලා වලක් කරන්න ඉතුරු ටිකක් බලාගන්න. මම කැබිනට් තීරණයක් අරගෙන කමිටි එකක් දාන්න නැගෙනහිර පළාතේ ඉඩම් ටික ආරක්ෂා කරලා බලාගෙන විධිමත් කරන්න. සම්පූර්ණ බලය දෙන්න. මේක වලක් කරන්න ඕන. මොකද මේ විදිහට ගියොත් ඉතුරු වෙන්නේ නැහැ මොකෝ.
1: එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දිවයිනට රැගෙන සැකකරුවන් පිරිස අතර රතු නිවේදන නිකුත් කළ දෙදෙනෙකු සිටින බව හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සංවිධානාත්මක අපරාධ සඳහා අවශ්‍ය පුද්ගලයන් බවයි කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්තද සොයිසා පැවසුවේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සැකකරුවන් 21 දෙනෙකු දිවයිනට රැගෙන ආවේ ඊයේ දිනේදී. එම පිරිස අතරින් දෙදෙනෙකු කාන්තාවන්. සමස්ත පිරිස අතර 5 දෙනෙකු සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. තවත් 8 දෙනෙකු විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවන්. මේ දක්වා දිවයිනට රැගෙන විත් ඇති රතු නිවේදන නිකුත් කර ඇති සැකකරුවන් සංඛ්‍යාව 35ක්. තවත් අපරාධ ඇතුළු වැරදිවලට සම්බන්ධ 33 දෙනෙකුද දිවයිනට රැගෙන විත් තිබෙනවා. පුද්ගලයන් 226 දෙනෙකුට ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති බවයි කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්තද සොයිසා සඳහන් කළේ.
17: රැගෙන ඇවිල්ලා තියෙනවා වර්තමාන රජය බලයට පත්වීමෙන් පස්සේ 68ක් පමණ. ඒ වගේම තවත් රතු නිවේදන අපි 226ක් පමණ අරගෙන තියෙනවා. මොවුන් අතර සංවිධානාත්මක අපරාධකරුවක් 90කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් රතු නිවේදන අරගෙන තියෙන්නේ. ඔවුන් අපි හඳුනාගෙන තියෙනවා ඩුබායි, ඉන්දියාව, රුසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය වැනි රාජ්‍යන්වල මේ වෙන විට සිටින බවට අපි හඳුනාගෙන තිනවා.
18: රට ඉඳන් ගොඩක් අය ගේනවා. ඔය ගේන අයටත් ඒ බර්ත්ඩේ පාටි හිම දාන්න අවස්ථාව හම්බෙයිද කොහොමද?
17: නෑ, එහෙම හැමතැනම එහෙම බර්ත්ඩේ පාටි දාන්න හම්බ වෙන්නේ නැහැ. එතන බර්ත්ඩේ පාටි එකක් ඇත්තම දාන්න හම්බුනේ නැහැ. ඒ බර්ත්ඩේ පාටියට ප්‍රථම ඒක අපි නවත්තගත්තා.
1: මේ අතර හිස්වැසුම් නොමැතිව මුලතිව් ප්‍රදේශයේ යතුරුපැදි ධාවනය කළ තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් වුඩ්ලර් කියා සිටියේ.
19: පුද්ගලයන් තිදෙනෙක් අපි අත්අඩංගුවට ගත්ත ශ්‍රී ලංකා පොලිසිය මෙම තිදෙනාට විරුද්ධ විශේෂයෙන් ලංකා දඬු නීති සංග්‍රහය මගේ මතකයේ නිවැරදි නම් 272 විය යුතුයි. 272 යටදී අපරීක්ෂාකාරී ලෙස ධාවනය, ඒ වගේම පීඩාකාරී ලෙස ධාවනය, ඒ වගේම මෝටර් ට්‍රැෆික් ඇක්ට් එකේ මෙම ආවණය කරපු යතුරුපැදි කරුවන්ට විරුද්ධව ආරක්ෂක හිස්මැසුමක් නොමැතිව ධාවනය කිරීමට ඉඩ ප්‍රස්තාව සලසා දීම සහ ඒ වගේම යතුරුපැද්දියක පසු පැදිකරු විසින් ආරක්ෂක හිස්මැසුමක් නොමැතිව ධාවනය කිරීමේ මේ සියලුම වරදවල් වලට අධිකරණ ඉදිරිපත් කරනවා.
0: විදේශීයත ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත.
1: සිය අයිතිවාසිකම්බලට අනුකූල වීමට අපොහොසත් වීම ඇමරිකා ජනාධිපතිවරයාට තවත් පරාජයන්ට හේතු වනු ඇති බව ඉරානය පවසනවා. එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ යුද්ධයෙන් මිදීමේ එකම මාර්ගය ඉරාන ජනතාවගේ ඉල්ලීම් සුරක්ෂිත කිරීම බවයි. සිය යෝජනාව ඇමරිකාව පිළිගත යුතු බවයි ඉරානය පැවසුවේ. යුද්ධය අඛණ්ඩව සිදුකරගෙන යාමේදී සිදුවන අලාභය සහ පිරිවැය පිළිබඳවද ඇමරිකාවේ අවධානය යොමු විය යුතු බව ඉරානය කියා සිටියා. යුද්ධය අවසන් කිරීම සඳහා පුළුල් ගිවිසුමකට එළඹීම සඳහා දරන උත්සාහයන්ට පූර්ණ සහය ලබා දෙන බව කටාර් රාජ්‍ය දැනුම් දී තිබෙනවා. ඒ එරට අග්‍රමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්ෂි සමග පැවැත්වූ දුරකථන සංවාදයකදී හෝමු සමුද්‍ර සන්ධිය වසා දැමීම හෝ එකේවල් කිරීමේ සාධකයක් ලෙස පවත්වා ගැනීම අර්බුදය තවත් උග්‍ර කිරීමක් බවයි කටාරය සඳහන් කළේ. ජාත්‍යන්තර නීතිය අනුගමනය කරන ලෙස කටාරය සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කළා. මේ අතර සිය වැඩිමහල් පුත්‍රයාගේ විවාහ මංගල උත්සවය සඳහා ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වීම අවිනිශ්චිත වී තිබෙනවා. ඔහු නව යුවළට සුබ පැතුම් එක්කර ඇත්තේ සිය ට්‍රුත් සමාජ මාධ්‍ය ජාලය මගින්. මෙම වැදගත් කාල සීමාව තුළ ධවල මන්දිරයේ රැඳී සිටීම තමන්ට වැදගත් බවයි ට්‍රම්ප් සඳහන් කළේ. උතුරු චීනයේ ගල්නඟුරු පතලක සිදු වූ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 90ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගෑස් පිපිරීම සිදු ඇත්තේ ෂන්සි ප්‍රාන්තයේ පවත්වාගෙන ගිය ගල්නඟුරු පතලකයි. චීනය නිවේදනය කළේ මුදා ගැනීමේ කණ්ඩායම් අදාළ ස්ථානය වෙත යොමු කර ඇති බවයි. තුවාල ලැබූ තවත් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් රෝහල්ගත කර තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී පතල තුල සිට ඇති සේවකයන් සංඛ්‍යාව 247 දෙනෙක්.
0: ආර්ථික සියත. සියත බිස්නස් රිවියුස්.
1: වෙසක් සතිය නිමිති කරගනිමින් වෛද්‍ය සේවා කඳවුරක් SLT මොබිටෙල් මාතර ප්‍රාදේශීය කාර්යාලයේදී හෙට සංවිධාන කර තිබෙනවා. ඊචැනලින් සේවාව සමග එක්ව එය සංවිධාන කර ඇති බවයි SLT මොබිටෙල් ආයතනයේ මහජන සම්බන්ධතා කළමනාකරු වජිර හපුහින්න සඳහන් කළේ.
20: SLT මොබිටෙල් සහ e-channeling සේවාව එක්ව සංවිධානය කරන සබඳියාවේ දැහැමි සත්කාරයේ සුවසහන වෛද්‍ය සේවා කඳවුර SLT මොබිටෙල් මාතර ප්‍රාදේශීය කාර්යාලයේදී මෙම මාස 24 වන ඉරිදා උදේ 9 සිට සවස 4:30 දක්වා පැවැත්වීමට කටයුතු

0: එකසිය දෙදෙනෙකු ලියාපදිංචි වුණා. 2026 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන ජූලි 17 වනදා සිට අගෝස්තු 8 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. යලි සිරස්තල ප්‍රදේශ රැසකට හෙට මිලිමීටර් 100ක වැසි කළුගඟ පහත් බිම්වල ජල ගැලීම් නායාම් පිළිබඳ සැලකිලිමත් වන්නේයි දැනුම් දෙයි. දිවයිනට රැගෙන සැකකරුවන් අතර සංවිධානාත්මක අපරාධ කරුවන් පහක්. ඩොලර් එවන්නේයි විදේශගත ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දී. නැගෙනහිර ඉඩම් ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය. චීනයේ පතලක පිපිරීමකින් 90ක් මරුට. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
1: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: talk of the town.
1: Actress Dennekma main characters karana aluthma Hindi movie ekak system pahugiyada release una.
2: Ameer ho ya gareeb इंसाफ पे सबका हक होता है
3: මේ සිස්ටම් එක ඇතුලේ සිද්ධ වෙන වංචාව බලය අසාධාරණීට එරෙහිව සටන් කරන ලෝය කෙනෙක්ගේ කතාවක් තමයි ෆිල්ම් එකේ තියෙන්නේ
1: අපි කවුරුත් දන්න සෝනක්ෂි එක්ක කාලකට පස්සේ බොලිවුඩ් ඉන්ඩස්ට්‍රි එකට එන ජෝතිකා තමයි ෆිල්ම් එකේ මේන් කැරක්ටර්ස් කරන්නේ
4: හම්සෙ රූටේ සාරේ හා
3: බෆි වගේ ඉමෝෂනල් මූවිස් ඩිරෙක්ට් කරපු අශ්විනි අයර් තිවාරි තමයි මේ මූවී එක ඩිරෙක්ට් කරන්නේ
1: සිස්ටම් කියන්නේ සාමාන්‍ය කෝට් රූම් මූවී එකකට වඩා හැංගු
0: මතකද ඒ ඇස්තිහා බලාගෙන ආදරේ කියපු දවස
5: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: අනුන්ගේ වැරදි හොයන්න කියොත් තමන්ගේ නිවන මග ඇරෙන්න පුළුවන්.
1: අනිත්ගේ වැරදි පාඩු හොයන්නට යන්න අවශ්‍ය නැහැ. තමන් හොයන්නට ඕනි තමන්ගෙන්. තමන් තමන්ව හොයාගත්තොත් පිංගුතුනි ඒකෙනා තමයි කවදාකරි සංසාර දුකින් මිදහස් වෙන්නේ.
0: ලංකරගන්න ධනය අත්හැරෙන බව දන්නවනම් හිතුරි දෙන එක අවසන් වෙනවා.
1: අනාගතයේ මොන සැප සම්පත් ප්‍රාර්ථනා කළත් ඒ සැප සම්පත් පිංගුතුනි අපේ ජීවිත කරා පැමිණියත් ඒ හැමදේම පිංගුතුනි කවදාකරි අනිත්‍ය වෙලා යනවා.
0: සසර ගමනක අවසන නිවන හොයා ගන්න හෙට උදැසන 7ට සිය තහන්න.
2: සියත බණමඩුව.
0: මෙවර දේශකයානෝ පූජ්‍ය කෑකල්ලේ ආදිච්ච වංශ ස්වාමින් වහන්සේ.
3: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොද්‍රිගෝ.
4: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා එනම් පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට ආරම් දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රිස් වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
5: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රිස් වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
6: Fiat Crazy Wednesday.
5: සිකුරාද හවස 5ට සියතහන්න.
7: Powered by Bid to Win.
8: සැන්ඩි ඔයා මේ සාමාන්‍යයෙන් මේ

0: කනත්තල් ගාවින් යන්න නේද?
1: මම බයයි මංකල.
0: බයයි නේද? මට දවසක් හොල්මන කම්බිල කිව්වා.
1: "හේ මොනවද කිව්වේ?"
0: "කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දෙට ඔයා බය වෙනවද?"
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
3: අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
5: තාත්තේ මෙන්න ඔයයි අයියයි කියන සින්දුව වෛරල් වෙලා
3: දුවේක Facebook එකට දැම්මද
4: Facebook විතරක් නෙවෙයි මම ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා
6: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක
3: සීත වොයිස් ඔෆ් ෆැමිලි
6: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800 ට WhatsApp කරන්න
3: 98.2 98.4

0: රාත්‍රී 7යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: back-to-back love songs. ලා ඉරයිලියකින් හැඩවුන හැන්දෑවක මට ඕනුන ආදරේම විතරක් පිරුණ ඔය හිතට සමුගැනීමේ තිත තියන්න. එත් මට පුළුවන් වුනේ පුංචිම පුංචි කුමාවක් තියන්න. තවත් ඉස්සරහට අපේ ආදර කතාව ලියන්න ඉඩ තියලා.
1: මොහොබ්බත් ඉබාදත් ශිකායත් මෑ ජිස්සේ කරුන්ගෝ තුම්හෝ
0: ඒ හවස එනකන් මං දැනන් හිටේ නෑ. අහසේ වලාකුළු අස්සේ පුංචි තානායම් හදන්න තරන් බොළඳ හේනයිති කෙල්ලෙක්කාව වග කීම ගැන විතරක් හිතන ජීවිතේ බර ගැන අවධානයෙන් ඉන්න ගලක් වගේ පිරිමි හිතක් දෙහරු කරන්න තරන් ආදරයක් තියෙනවා කියලා. ඉතින් ජීවිතේ බර මට දෙන්න පුංචි වලාකුලක තනයම කතා ඔයා ඉන්න මට සැනසීමක් දෙන්න.

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මට තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව. හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.718 492 492 0.711 327 777
3: ඇලුමිනියම් ඇලුමිනියම් මනේ
4: මාත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
6: CDB රන්න ඇදෙන ඉස්තරම් තැනක් රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
7: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
8: කැඩපත මට කියන්න මේ ලෝකෙන්න ලස්සනම ගෑන ළමයා කවුද?
9: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
8: මට පාවයාව.
9: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
8: අන්නා, කලින් කියන්නේ පැයි.
10: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
11: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
8: අහන්න හවස දෙකට සතිය දවස් වල
12: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
13: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ
14: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
15: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා
16: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
17: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න
10: සියත පොකට් මනි අනුග්‍රහය
16: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න වාර්ෂික පොලිසියට 4.5 සඵල පොලිසියට 4.9 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න අමතන්න 13.19
18: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
19: ආදරය ජීවිතේ හැම කිම්හාන කාලයක්ම අවසන් කරන දඟකාර

0: Back to back love songs.
1: දන්නවද කඳුලක වටිනාකම දන්න කෙනෙක්ට සමහර සමුගැනේ කරන්න අමාරුයි. එතදා මහා වැලියක් තරම් කඳුළු ගඟක් මැද මම අවතාරණය කරා හන්තානහසයට.

මංගෙත හැරිලා ආවේ කරන්නම දෙයක් නැති කමට කියලා. එදා අපි වෙන්න ඕන නන මහවැලියට ත්‍යාගිය සාගරයක් තරම් ඔයාට කඳුළු හෙලන්න වෙන නිසා කියලා. කවුරුත් කාටවත් නැති තරම් ආදරය කරපු ඔයාගෙන් ඈතට ගියේ ඒ තරම්ම මාත ආදරේ නිසා කියලා.

0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩු මිල කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 245යි කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 345යි දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි දේශීය සුදු නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 199යි පිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 156යි මෙම මිලක නම් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමනා වළංගු වන්නේ 2026 මේ මාස 22 සිට 24 දක්වා තොග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
1: හිනා වෙන්න මෙන්න වෙලාව
2: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු
3: අහසින් වැටෙන එක
2: ඔව් කියනකෝ අහසින්
3: නෑ ඒක අපේ රටේ එකක්
2: කියනකෝ
3: අර අහසින් වැටෙන එක දීපින්දක් කරා
2: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්න එපා අහසින් වැටෙන එක දීපින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද
4: බතන්න සුපිරි රේඩියෝ ඩබල අත් එක්ක 7FM breakfast drive අනුග්‍රහය
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි
9: සුබ දවසක්
10: අලුත් වෙලා
9: පහසු වෙලා තෑගි වැඩි වෙලා
11: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
12: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ
13: අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands
14: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය

0: වෝක් ජුවලර්ස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලර්ස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: දොරකුළු ඇරෙන මතක සේප්පෝ.
3: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෑ.
2: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
2: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
0: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
5: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සියත TV Voice of Family එකටත් register කරා.
6: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සියත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
7: සියත Voice of Family.
6: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
8: ජීවිතේ හැම ගිම්හාන කාලයක්ම අවසන් කරන දඟකාර වස්සානයක්.

0: back-to-back love songs.
1: ඔයාට මතකද හෙරිපොද වැස්සක අත් අල්ලගෙන අපි ඇවිදන් ගියපු කාලේ? දශමයක්වත් ඈත් නොවේ, හම්බෙන හැම තප්පරේම ළඟින්ම හිටිය කාලේ.

මගේ ජීවිතේ මට ලැබුණ වටිනම අයකින් කෙනෙක් ඔයා. ඉතින් මේ හුස්ම අහසට පාවෙලා යනකම් මගේ ළඟින් ආවම ඉන්න. ඔයා තමයි මගේ හැම දෙයක්ම.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස්ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
6: මේ දෙකක් දාගෙන ඉන්නද?
7: ඇයි කන් දෙක පුරවල කන්නද?
8: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
7: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
9: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
8: නෑනේ අරේ වා
0: සින්දු සියතය.
9: ගියක් සැපයි දවලේ
5: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් ක

0: සිත් පැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහබාගේ කසුන් රොඩ්‍රිගෝ.
2: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම් දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියේ ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
3: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. RG හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
4: Fiat Crazy Vendezi.
3: Sigurada hawasa pahata siyathanna.
5: Powered by Bid to Win.
6: සැන්ඩි ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්න නේද?
7: ඕ මම බයයි මකල.
6: බයයි නේද? මට දවසක් හොල්මන කම්බිලා කිව්වා.
7: "හේ මොනවද කිව්වේ?"
6: කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දෙට ඔයා බය වුණා.
8: "ආඩං!" ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
9: අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: Back-to-back love songs.
1: මනස හිතකනම තෙතමනයක් තියෙන්න ඕන. මට මතකයි ඔයා නිතරම මේ වචන ටික කිව්වා. මැනික එදා හිතේ තෙතමනයක් නෑ කියලා ඔයා කියපු මං අතටත් ඔයාට ආදරය කරනවා. ඒත් ඔයා හිතේ තෙතමනයක් තියාගෙනද මාව මෙහෙම තනි

ඊටවත් ඉස්සර තරන් එනාවෙලා ඉන්න බෑ. ඔයාව මතක් නොවෙන එක තප්පරයක්වත් නෑ. හෙමනා වුනත් ඔයා ගැන තරහක් මගේ හිතේ ඉපදෙන්නෙත් නෑ.

0: රාත්‍රී 8යි විනාඩි 2යි. වේලාව ඔබ වෙත ගෙනාවේ.
1: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: back-to-back love songs.
1: මට ඉන්න කියන්න තිබුණා ඔයා තව දුරටත් මට ආදරය කරන කෙනෙක් වුණාම. අඩුම තරමේ මගේ අස්තියා කෙලින් බලාගෙන මට යන්න ඕන කියලා කිව්වනම්.

0: නර
1: ඉස්සර මගේ පුංචි වෙනසත් අඳුරගන්න ඔයා කාලෙත් එක්ක ලොකු වෙනසක්වත් අඳුරන්න නැති කෙනෙක් වුණා මොන වැඩ තිබුණත් දවසෙ පොඩි වෙලාවක් මං වෙනුවෙන් වෙන් කරපු ඔයා එන්න එන්නම ඒ වෙලාව අඩු කරා මට නොතේරුණා නෙවෙයි මැනික මං විශ්වාස කරා මොන දේ වුණත් ඔයා මට ආදරය කරනවා කියලා ඔයාට මං නැතුව බෑ කියලා එත් මං වැරදි ඉතින් යන්න ඕන නම් යන්න අඩුම තරමේ අපි දෙන්නගෙන් එක්කෙනෙක් හරි සතුටින් ඉඳීනේ

0: සහ ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: පෙබරවාරි මාසෙ ඉන්දනා නාණය කිරීම සඳහා අපිට වැය වුණේ ඩොලර් මිලියන 98යි. මාර්තු මාසෙ ඩොලර් මිලියන 216යි. අප්‍රේල් මාසෙ ඩොලර් මිලියන 368යි. මේ මැයි මාසෙ ඩොලර් මිලියන 522යි. ඒ අපේ රුපියලට තෙරපුම ඩොලරයට ඉල්ලුමක් ඇතිකොට තිබෙනවා. අපි මේ වෙලාවේ ආර්ථිකය කළමනාකරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බැඳුණු විස්තීර්ණ ණය වැඩසටහනක් එක්ක. ඒ නිසා අපි ඔවුන් එක්ක සාකච්ඡා කරමින් තිබෙන කවර තීන්දුවද අපි ගත යුතු කියලා අපි සතු තිබෙන යෝජනා අපි ඔවුන්ට ඉදිරිපත් කරලා තිබෙනවා. නැවත පැරණි ආර්ථික විනාශකාරී තත්ත්වයක් අපේ රටේ ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව මම ඔබට සාධිත කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 192 0718 132 77.
5: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්න? සිංගල්කින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට, ලොකු සයිස්, පොඩි ප්‍රයිස්. ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732.
6: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි, අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කට අම්මනා.
9: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
10: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: සියත පොකට් මනි අනුග්‍රහය.
12: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි, සපල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
13: ආදරය ජීවිතේ හැම කිම්හාන කාලයක්ම අවසන් කරන දඟකාර

back-to-back love songs. Love songs with Nilupal. With Nilupal. Back-to-back love songs. මට කියන්න ඕන මං ඔයාට කොච්චර ආදරේද කියලා. මට කියන්න ඕන මට ඔයාව කොච්චර වටිනවද කියලා.

අවක හසටාව පුන් සඳක්කොයා මක ලෝකෙමේ ලියවෙන්න ඔයා නිසා ඉතින් චන්නපා කවදාවත් මගේ ලෝකෙ කළුවර කරලා.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීස් ෆුඩ් සිටි වෙතින් රතුපරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 245යි, කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 345යි, දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි, දේශීය සුදු නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 199යි, පිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 156යි. මෙම මිලක නම් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 මේ මාස 22 සිට 24 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
0: දොරකුළු වැරෙන මතක සේප්පු.
3: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
4: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
5: තාත්තේ මෙන්න ඔයයි අයියයි කියන සින්දුව වෛරල් වෙලා.
6: දුවේක Facebook එකට දැම්මද?
5: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සියත TV Voice of Family එකටත් රෙජිස්ටර් කරා.
7: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සියත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
8: සියත Voice of Family.
7: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
9: ජීවිතේ හැම ගිම්හාන කාලයක්ම අවසන් කරන දඟකාර වස්සා.

0: back-to-back love songs.
1: මං දෙයක් කෙලින් බලන්න කියන්න, එක දවසක් හරි ඔයා මට ආදරේ කරාද? නැත්තම් මං ඔයාගේ කාලෙ ගෙවා ගන්න පාවිච්චි කරපු කෙනෙක්ද? මේකට විතරක් උත්තර දීලා යන්න. නැත්තම් ඉස්සරහටත් ඔයා ආයෙ මේ කියලා මං බලාපොරොත්තු තියා.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස්ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම TV එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 TV එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
7: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොද්‍රිගෝ.
8: මම කාලයක් බුක් කරන්න නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා ඉන්න පටන් ගත්තා මේ බුක් කරන්න. ඒ සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තට වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තට මම බුක් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රිස්තියානි දේශයේ බුක් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
1: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසෙට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
0: Fiat Crazy Vendezi.
1: Sigurada hawasa pahata siyadahanna.
9: Powered by Bid to Win.
10: සැන්ඩි ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්නේ නැහැ නේද?
11: ඕ මම බයයි මකලා.
10: බයයි මේක තමයි මට දවසක් හොල්මනක් හම්බෙලා කිව්වා.
11: හේ මොනවද කිව්වේ?
10: කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දෙට ඔයා බය වෙනවා.
0: ඩාටං ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට. අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස. ආදරය ජීවිතේ හැම ගිම්හාන කාලයක්ම අවසන් කරන

0: back to back love songs with Nilupul. Back to back love songs.
1: බන්නොද ඇස්වලට වේදනාවේ කඳුළු වගේම මූණට ආදරේ හිනාව ගේන්නත් ආදරයට පුළුවන්. අපි තමයි තීරණය කරන්න ඕන ආදරෙත් එක්ක කඳුළු ගෙන්න ගන්නවද හිනාවක් ගෙන්න ගන්නවද කියලා. තව දවස් හතකින් හම්බෙමු. එතකන් ඔය ආදරේ ඔය විදිහටම පරිස්සම් කරලා තියාගන්න. මං

0: දැන් වෙලාව රැ 9යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සහ ප්‍රවෘති වලට එහා කිය ප්‍රවෘති.
1: වාහන 1500ක් කියනවා 2000ක් කියනවා 4500ක් හරි brand new agents විසින් බොහොම අක්‍රමික විදියට LC ප්‍රමාණයක් ඕපන් කරලා තිනවා අන්තිම සුමානේ කියලා. නමුත් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ගැන සොයලා බලලා මේක ගැන මොකක් හරි අක්‍රමිකතාවයක් වෙලා තිනවා ඒ ගැන තීරණයක් ගන්න කියලා.
2: වාහන 4000ක් ගෙනාවා කවුරු හරි inside information දීලා ලාභයක් හොයාගත්ත සම්පූර්ණ වැරදි ගෙනල් තියෙන 1782යි. හැබැයි ඊට කලින් වාහන 7000 ගණන් ගෙනත් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වෙදී. ඒක විතරක් නෙමෙයි මේ ආශිරන කාරණේ අදාළ බදු වැඩි කරාට පස්සේ මැයි මාසේ 18 වෙනිදා ගෙනලා තියෙනවා වාහන 9400 නමයක්. මේ බදු වැඩිපුර ගෙවන්න ගෙනල්ද නේනම් අර 1782 පවා සාමාන්‍ය ක්‍රියාපරිපාටිය ඇතුළේ ගෙනාපු එකක් මිසක් කිසිදු ආකාරයකට එහෙම තොරතුරු යන්නේ නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
4: කඩපත කඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
5: සෙන්ඩි, ආස්ටෝරිය, මාෂි, විෂ්මි.
4: මට පාවයව.
5: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සතු කොච්චියෝ.
4: අන්නා කලින් කියන්නේ පැයි
6: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක සියත Hot and Spicy with සුදු කොච්චි.
4: අහන්න හවස දෙකට සතිය දවස්වල.
7: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
8: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
9: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් අම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
10: දැන්ම දරුවගේ 9.1 වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
8: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
11: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
12: 98.2 98.3

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
2: අහසින් වැටෙන එක.
1: ඔව් කියනකෝ අහසින්.
2: නෑ ඒක අපේ රටේ එකක්.
1: කියනකෝ.
2: අර අහසින් වැටෙන එක දිහා බින්දක්
1: වත්. ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ. මගේ අකානම උස්ස ගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
3: රටම දන්න සුපිරි රේඩියෝ ඩබල අතික 7FM Breakfast Drive අනුග්‍රහය.
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
8: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලවිනියෝජිතන් විතින් දැන් ලබාගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: මේරිම සතුටයි කැන්ඩෝ ජීවිතේ.
12: කැන්ඩෝස්. මේරිම සතුටයි ජීවිතේ.
13: අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: හෝම් ජුවලර්ස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගි අවස්ථාවක් තියෙනවා. හෝම් ජුවලර්ස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: මතකද ඒ ඇස් දිහා බලාගෙන ආදරේ කියපු දවස?

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
3: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
4: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දු වෛරල් වෙලා.
5: දුවේක Facebook එකට දැම්මද?
4: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සියත TV Voice of Family එකටත් register කරා.
5: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සියත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
6: සියත Voice of Family.
5: register වෙන්න නම ගම විස්තර 0712800 800ට WhatsApp

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
5: අනුන්ගේ වැරදි හොයන්න කියොත් තමන්ගේ නිවන මගහැරෙන්න පුළුවන්.
6: අනිත් අයගේ වැරදි අඩුපාඩු හොයන්නට යන්න අවශ්‍ය නැහැ. තමන් හොයන්නට ඕනි තමන්ගෙන්. තමන් තමන්ව හොයාගත්තොත් පින්වතුනි ඒකෙනා තමයි කවදාකරි සංසාර දුකින් මිදහස් වෙන්නේ.
5: ලංකර ගන්න ධනය අත්හැරෙන බව දන්නවනම් හිතුරු

0: ඔකට දිනාගත්තේ මහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
1: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට ආරම් දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රිස්තියානි දේශයට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
2: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසෙට රෙජිස්ටර් වෙන්න. ආනීජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
3: ෆියතර් ක්‍රේසි වෙන්දේසි.
2: සිකුරාදා හවස පහට සියතහන්න.
4: Powered by bid to win.
5: සැන්ඩි ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්නේ නැහැ නේද?
6: ඕ මම බයයි මගලා.
5: බයයි නේද තමයි. මට දවසක් හොල්මන කම්බිලා කිව්වා.
6: "හේ මොනවද කිව්වේ?"
5: "කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දෙට ඔයා බය වෙනවා."
3: "ආඩං." ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට. අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
7: 98.2 98.3

0: රාත්‍රි 10යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: රාත්‍රි 11යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0 92 492 2 7777.
2: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
3: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
2: මට පාවයාව
3: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සතු කොච්චියෝ.
2: අන්නා කලින් කියන්නේ පැයි
4: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
5: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
2: අහන්න හවස දෙකට සතිය දවස් වල.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සනසෙමුද අපි
2: We can see you there.

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: එප්පෝ.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෑ.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
3: මේ දෙකක් දාගෙන එන්නද? ඇයි කන් දෙක පුරවලා කන්නද? සින්දු දෙක දෙක හෙන්නේ එතකොට. අල්ලි වල්ලි වේ වේ වේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
3: නෑනේ අරේ වා
0: සින්දු සියත
4: ගියත් සැපයි දවලේ
3: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල්.

0: අත්තේ මෙන්න ඔය අය අයයි කියන සින්දුව වෛරල් වෙලා.
1: දුවේක Facebook එකට දැම්මට
0: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
2: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
1: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
2: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනිවිරන් නැදෙන ස්තරම් තැනක්. රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: අනුන්ගේ වැරදි හොයන්න කියොත් තමන්ගේ නිවන මගහැරෙන්න පුළුවන්.
5: අනිත්ගේ වැරදි අඩුපාඩු හොයන්නට යන්න අවශ්‍ය නැහැ. තමන් හොයන්නට ඕනි තමන්ගෙන්. තමන් තමන්ව හොයාගත්තොත් පින්වතුනි ඒකෙනා තමයි කවදාකරි සංසාර දුකින් නිදහස් වෙන්නේ.
6: ලංකරගන්න ධනය අත්හැරෙන බව දන්නවනම් හිත රිදෙන එක අවසන් වෙනවා.
5: අනාගතේ මොන සැප සම්පත් ප්‍රාර්ථනා කළත් ඒ සැප සම්පත් පින්වතුන් අපේ ජීවිත කරා පැමිණියත් ඒ හැමදේම පින්වතුන් කවදාකරි අනිත්‍ය වෙලා යනවා.
6: සසර ගමනක අවසන නිවන හොයා ගන්න හෙට උදැසන 7ට සිය තහන්න.
7: සියත බණමඩුව.
6: මෙවර දේශකයානෝ පූජ්‍ය කෑකල්ලේ ආදිච්චවංශ ස්වාමින් වහන්සේ.
8: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොද්‍රිගෝ.
9: කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට සතියේ ඉදිරියෙන් පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තට වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තට මම ගුඩ් කරන්න ගත්තේ. අනිත් අයත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
10: මේ වගේ ලක්ෂ ගණන්වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රිෂි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
11: Fiesta Crazy Vendezi.
10: Sigurada hawasa pahata siyathanna.
12: Powered by Bid to Win.
13: Anuwatai dashamata ken anuwatai dashamahataren siyatha.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: සියතහගෙන ඉන්න වෙලාව මධ්‍යම රාත්‍රිය 12යි.

0: كان سيأتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයිනපුරා.

සදහම් සියත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණබල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින් ආරක්ෂා කරනු ලබන්නේය.

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍යපුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන් ඔබට

සුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදා වේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උදා

භාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

කැමුණු රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන් නිහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නාලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

Садагам сията. සියලු අකුසල් වලින් දුර වී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ